බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ඝ ගාථාරත්නය පරම පූජනීය ශ්‍රී දළදා මැදුරේ සිත්තම් කර තිබේ. ද්‍රෝණයක් මුනිදා වැඩ සිටින රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමටද යොදා ඇති මෙම අනර්ඝ ගාථාරත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කෙරෙන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක්, බය, රෝග වෙනසී සියලු සම්පත උදාවේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවහොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්, ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්, දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. එකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි, දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක චාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. ඒ මගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

උදැසන 6යි විනාඩි 2යි වෙලාව අයිබෝන් සුබ උදැසනක් වේවා. කලබල පෙන්ෂහන් ඉන මගේ ආදරණීය දුවල පුතලා සෙලුම දෙනා වගේම දෙමාපියන්වත් ගොඩක් ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. I think මේ මාසේ දෙවෙනිදා ඔන්න බලන්න මේ අවුරුද්දේ අපි මාස හතරක් ඉවර කළා ඉවරයි. හරිද? පස්වෙනි මාසෙත් ඔන්න දෙවෙනි දවස ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි සචිනි නන්ද හැම වෙලාවම කියන්නේ අපේ පොඩ්ඩන්ට. මොකද්ද? කාලය නාස්ති කරන්න හොඳ නෑ නේද? ගියාට පස්සේ කොහොමද ඉතින් අපි කාලය අල්ලගන්නේ? ඒක කරන්න විදිහක් නැහැ නේද? ඒ හින්දා මේ ගත කරන කාලය ප්‍රයෝජනවත් විදිහට සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න අපි ඉගෙන ගන්න ඕන. ටික ටික ඔගොල්ලෝ ලොකු වෙනකොට ඒ සැහැල්ලුවේ වටිනාකම ගොඩාක් වැඩිපුර ඔගලන්ට දැනෙනවා. සමහර වෙලාවට දැන් මේ කියනකොට ඔක දැනෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි. හරි, දැන් එහෙනම් අපි අදත් වැඩේ පටන් ගමු. සුරේෂ් මාමගේ කතාව තියෙනවා, ඩිෂුම් ඩිෂුම් මහන්න තියෙනවා, පොළුවන් නම් කියන තරඟ වාටියේ නිර්මාණ පිටුවස් සෙල්ලම් ගෙදර මේ සේරම අතරතුරේදී මගේ තේරවිලට උත්තරේ හොයාගන්න තියෙනවා නේද? හරි, එහෙනම් ඒ දේවල් ටික කරගමු. හැබැයි ලස්සන සින්දුවකින් අපි වැඩේ පටන් අරගමු. හරිද? හැමදාමත් දුවේ පුතේ අපේ රටට ආදරය කරන්න ඕන. ඔගොල්ලෝ ලොකු වෙලා ලෝකෙ කොහේ ගියත්, ලෝකෙ කොහේ ජීවත් වුණත් අපේ රට අපිට අමතක කරන්න බෑනේ නේද? ඒ කියන්නේ මේ රට මොකද්ද? මේ රට මගේ රට නේද?

0: හිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ

0: අසුබ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මලව දසන හයයි විනාඩි 13යි.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
7: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: බුද්ධ ගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-7272.

0: ඉරුකිරෙන අයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ

0: උදැසන 6යි විනාඩි 19යි දැන් වෙලාව උන්න කලබල පැංච වැඩසටහනින් දැන් අපි සුරේෂ් මාමට අවස්ථාව දෙන්නයි සූදානම් වෙන්නේ. ඔගොල්ලෝ දන්නවා සුරේෂ් මාම කියලා දෙන්නේ කිති කුමාරගේ කතාව නේද? හරි අපි එහෙනම් යමු කතාව පැත්තට කතාව හොඳින් අහගෙන ඉන්න. මේ ඉතිහාස කතා අපේ දුවලපතලට ගොඩාක් වැදගත් වෙනවා. ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඒ විතරක් නෙවෙයි අපේ ලංකාවේ ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එකත් කොහොමත් වටිනවා නේද? හරි අපි එහෙනම් යමු කතාව පැත්තට.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්තිකු

0: අයිබෝන් කෝමද වෙසක් මාසෙ උදා වුණයිය නේද? ඒක තමයි වෙසක් ඇවිල්ල තියෙනවා. මැයි පළවෙනි දට කම්කරු දිනේ සමරන දේවල් ගැන ගොඩක් දැනගෙන තියෙනවා නේද? ඒක තමයි අපි වෙනුවෙන් බලන්නකො ලෝකේ කොච්චරනම් ඈත කාලේ ඉඳලා මිනිස්සු තමන්ගේ ජීවිත කැප කරලා නේද හැම දේම පරිත්‍යාග කරලා තියෙනවද? අපිත් ඒ වගේ මිනිස්සු වෙන්න ඕනේ. අපි කරන දේවල් වලින් තව කාට හරි ආලෝකය ලැබෙන්න ඕනි මගේ රත්තරන් දුවේ පුතේ. ඒ නිසා අපි පහන් පත්තු කරන්න ඕනේ. මොකද අපිට ආලෝකය ලැබිලා තියෙන්නේ අනිත් අය පත්තු කරපු පහන් වලින්. ඒ යුතුයකම අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. වෙසක් මාසෙ නිසා මේවා වැඩි වැඩියෙන් කරන්න ඕනේ නේද? ඒක තමයි වෙසක් කූඩු දැන් එතකොට හදන එක ඔයාමයි කරන්න ඕනේ. උණබට හොයා ගන්න ඕනේ, නැත්නම් වෙසක් කූඩු හදන කූරු හොයා ගන්න ඕනේ, ගැට ගහන්න ඕනේ. ඇද උනාට කමන්නේ, අමාරු උනාට කමන්නේ. කොහොමාරි ඔයා එක කූඩුවක් හරි හදලා ඔයාම තමයි ඒක ලස්සන කරලා හැඩ කරලා ටිෂු වලවලා නේද එල්ලලා ලයිට්ස් දාලා අම්මලා තාත්තලාගෙන් ඒ සතුට භුක්ති විඳින්න ඕනේ. හාද? හා, මොකද කිත්ති කුමාරයා ඉන්න කාලේ මතකනේ මං කිව්වා කුමාරයෙක් ඉන්න කාලේ මේ හැම වැඩකටයුත්තක්ම කරේ කුමාරයා. ඒ නිසා රජ වෙන්න සුදුසුකම් ලැබුවා. දැන් රජ වෙලත් තමන් ගැන නෙමෙයි හිතන්නේ, රට ගැන, රට වැසියා ගැන, සංස්කෘතිය ගැන නේද, ආගම, ආර්ථිකේ, මේ හැම දේ ගැනම හිතනවා. දැන් එතකොට රාමඤ්ඤ දේශයත් එක්ක මේ වෙනකොට හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. යුද්ධමය වාතාවරණේ ජයග්‍රහණය කරන්න නේද? මං කිව්වේ අනුරුද්ධ රජතුමා තමයි එතකොට රාමඤ්ඤ දේශයේ ඉන්නේ. හරිම්ම කැමති වුණා. මොකද රාමඤ්ඤ දේශයේ තියෙන්නේ බුදු දහම නිසා සම්බන්ධතාවය වැඩි වුණා. දැන් එතකොට ගිය සතියේ කතාව නැවැත්තුවේ පිරිසක් යහපත් වුණානේ. ඒ කියන්නේ පිරිසක් පැමිණ. ඇත්තටම ඒ ආපු පිරිස තමයි රාමඤ්ඤ දේශයට ගිහිල්ලා ඒ තොරතුරු අරගෙන ආපු පිරිස. ඒ නිසා මොකද කරන්නේ? දේවමල්ලයි බුද්ධ රාජ ඇමතිවරයයි කෙලින්ම ඒ පිරිසගේ පණිවිඩේ රජතුමාට සැලකර සිටියා. මෙයන්
1: හොඳයි, මා සිතූ පරිදිම සියල්ල සිදු වෙනවා. රාමඤ්ඤ රජතුමාගේ සහය අපට ලැබීම අනාගතයට මහා ශක්තියක්.
2: එහෙමයි මහරජතුමනි, එසේම අප මේ වන විට විදහල් ඇති පමණ පිහිටුව අවසන්.
1: හේවායන් සහ රටවැසියන් අප කෙරෙහි තබන විශ්වාසයම අපගේ ශක්තියයි මහසෙනෙවි.
2: ඔබ වහන්සේගේ සැලසුම් ක්‍රියාත්මක කර මේ රට එක්සේසත් කිරීමේ හීන සැබෑවීමම මහා ජයග්‍රහණයක් මහරජතුමනි.
1: මා ඒ දන්නවා පුතල්නා. මා පුංචි සන්දියේ සිට රැකුණේ ඔබේ රණකාමිත්වයෙන්.

0: දැක්කනේද මගේ රත්තරන් දුවේ පුතේ කල්ලෙහි ගුණ ගැන කියන්න ආපහු අලුත් දේවල් ඕනේ. අපේ ඉතිහාසයේ ඉඳලා අපිට තියෙනවා සාක්ෂි. අපිට තියෙනවා සාක්ෂි. තඹසන්නසක සටහන් කරපු සාක්ෂි තියෙන්නේ. රජ කෙනෙක් තමන්ගේ සෙනවිට ආදරය ගෞරවය රැකවරණය ඒ වගේම තමන්ට දක්වපු ඒ සැලකිල්ලට පෙරලා කරපු ගෞරවයක් සම්බන්ධව තියෙන්නේ. ඒක තමයි තඹසන්නසකින් තියෙන ලෝකෙ වටිනාම සාක්ෂියක්. මොකක් සම්බන්ධවද? කෙල්ලෙහි ගුණේ සම්බන්ධව. තමන් පුංචි කාලේ ඉඳලා හදා වඩාගෙන රජ කෙනෙක් බවට පත් කරලා ඊට පස්සේ මේ රට එක්සේසත් කරනකම් තමන්ගේ ළඟින්ම හිටපු දෙයට කරපු කෘතගුණ තමයි ඒකේ සඳහන් කරලා තියෙන්නේ නේද? ඒක තමයි, ඒක තමයි. එතකොට හිතන්නකෝ රජතුමා තමන්ගේ පියාණන්ගෙන් පස්සේ වැඩියෙන්ම ආදරය විශ්වාසය රැකවරණය පැතුවනම් පැතුවේ කාගෙන්ද? බුද්ධ රාජ මහා ඇමතිවරයාගෙන්, බුදල් නගෙන්. ඒ ආදරය ගෞරවය සෙනෙහස මුළු ජීවිත පුරාම තිබුණා, මුළු ජීවිතේ පුරාම තිබුණා මගේ රත්තරන් දුවේ පුතේ. අපි ගාවත් අන්න එහෙමයි තියෙන්න ඕනේ. අම්මට තාත්තට ගුරුවරුන්ට නෑදෑයින්ට අපිට සලකපු මිත්‍රයන්ට පෙරලා සහයෝගය දක්වන්න ඕනි, ගරු කරන්න ඕනි, සලකන්නම ඕනි. එහෙම වුණොත් තමයි අපි වටිනම මිනිස්සු බවට පත් වෙන්නේ නේද? දැන් එතකොට මහා රජතුමෙක් බවට පත් වෙලත් මොකද උනේ? මේ කිසිම දෙයක් අමතක කරේ නැහැ. අන්න ගුණගරුක බව වැඩි වෙන්න පටන් ගත්තා. දැන් එතකොට සුලි සාමාන්තයා එයාගේ චෝලදේශයේ මහරජතුමාට අර පණිවිඩය කියන්න ගියාද නැද්ද? ඒක ගැන කියන්න වෙන්නේ නැහැනේ දැන්. ඒක ගැන හැබැයි හෙට කියන්න පුළුවන්. මං එනවා හෙට උදේ 6 වෙනකොට. පාලත් එන්න ඕනේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝටම ආදරෙයි. සුබ දවසක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති

0: Bebele Pencha.
1: FM Anupaha, 94.8. Net FM, Divaina Pura.
2: දමලවද සනහයයි විනාඩි 29යි.
3: ඉගෙනුමට හොඳ මාත්‍රැල. මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
5: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited within Mappamanai. 077-406-4397.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
7: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ. නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 863 0176 716 3672.

0: මමා ආසයි කුරුල්ලෙක් වෙන්න.
1: කුරුල්ලෙක් වුණොත් මටත් කියම්බන්න කියලා දෙන්න.
0: පැන්සලක් වුණොත් මටත් ලියන්න කියලා දෙන්න.
2: නෙත්තිෆෙම් කලබල පැන්චා.
3: වෙලාව දැන් උදේ 6:36යි.

0: ඔයන්න අහගෙන ඉන්නේ නැත්තෙම් කලබල පැංචා.
1: එතකොට වෙලාව දැන් උදේ 6:41 අපි 6:45 නේත් නිවසහනවා. ඊට පස්සේ අපහුව කලබල පැංචා වැඩසටහනින් එනවා.

0: මමා ආසයි කුරුල්ලෙක් වෙන්න.
1: කුරුල්ලෙක් වුණොත් මටත් පියාඹන්න කියලා දෙන්න.
0: පැන්සලක් වුණොත් මටත් ලියන්න කියලා දෙන්න.

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: නවලව දැස්සන 6:45.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 1016 3672.
0: Net News.
1: අයිබෝවන් රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළගැස්ම Net News උදෑසන 6:45 සමග මම සමීර බණ්ඩාර වේරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: තෙහ වැඩි නොකලට ඉන්ධන මිල ආයේ වැඩි වෙයි ජනපතිම කියයි. වැඩිම සෙනගාවේ කාටද රැලිවලින් පසු අලුත් පොරයක්. ඩොලර් මිලියන 2.5ක බාණ්ඩාගාර සොරකමට පැටළුණු සහකාර අධ්‍යක්ෂගේ මරණයට හේතුව තහවුරුයි. අවස්ථා කිහිපයකදී අසාර්ථක වූ පැතුම් දිල්ලි වෙනුවෙන් සැර පිතිහරමයක. හජ් වන්දනාවට පළමු වන්දනා නඩය දිවයිනෙන් පිටත්වයයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: බලශක්ති ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්ව හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල සුළු වශයෙන් යළි වැඩිවීමක් සිදු විය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා එය බව ප්‍රකාශ කළේ ජාතික ජනබල වේගයේ මහරගම් පැවති මෛරෙලිය අමතමින්.
3: විශේෂම් බලශක්ති ක්ෂේත්‍රයේ තල අර්බුදයක් මත වෙලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරේ රුපියල් 382ක් දෙනවා. 382 ඩීසල් ලීටරක් දෙනකොට ආණ්ඩු රුපියල් 100ක් දෙනවා. විකුණන හැම තෙල් ලීටරයකටම තෙල් සංස්ථාවටයි අනිත් සමාගම් වලටයි. ඒකද මොකද්ද? අදත් තමුන්වන්සලා සෙට් දෙකට ගිල ගන්න පෙට්‍රල් ලීටරයක් රුපියල් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට රුපියල් 100ක් ආණ්ඩුවට දෙනවා හැම ලීටරයකටම. එහෙමයි. ජනතාව බලා ගන්න ඕන ආණ්ඩුවක්. නමුත් තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් තිබෙනවා. මෙරටේ පොදු ජනතාවගේ අවශ්‍ය වෙන ඉන්ධන සහනාධාරය ලබා දීම වෙනුවෙන් කෝටි 6000 වැඩ කරන ජනතාවගේ ආණ්ඩු හිමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. සමහර විට තව කුඩා ප්‍රමාණයන් වලට අපි මිල ඉහළ ගන්න සිද්ධ වෙමු. හැබැයි උපරිම ලෙස අපි සහනාධාර ලබා දෙන්න කටයුතු කරනවා.
1: මේ දේත උදුරට දහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩි වුවද ඒ සඳහා අවශ්‍ය සහනාධාර ලබා දීමට කටයුතු කරන බවයි.
3: බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තිබෙනවා. ගල්ලගරුව මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහිලා තිබෙනවා. යම් ප්‍රමාණයකට අපේ ජලාශවල වතුර යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා. එනිසා යම් මිල ඉහළ දැමීම සිදු කරන්න සිදු වී තිබෙනවා. එහිදී අපි තීරණයක් කරන් තිබෙනවා විදුලි පාරිභෝගිකයන් 196කට කිසිදු මිල වැඩිවීමකින් තොරව ඒ සියල්ල ආණ්ඩුවේ සහනාධාරයක් ලෙස දරාගන්න තීරණ කරන් තිබෙනවා. ජනතාවගේ ආණ්ඩු මිල වැඩිවීමක් වුණොත් 196කට බලපාන්නේ 104කට විතරයි මිල වැඩිවීම සිද්ධ වෙන්නේ. අපි රුපියල් කෝටි 1500ක්
1: මේ අතර මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය පෙරේදා සිදු කිරීමට නියමිතව තිබුණද එය පෙරේදා සිදු වූයේ නැහැ. මෙවර මේ දිනේ වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් පැවැත් වූ මේරුවෙල සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන් විවිධ අදහස් පළ කරනවා. ජාතික ජනබල වේගයේ පැවැත් වූ මේ දින පෙළපාලි සහ රැලි ඉතා සාර්ථක වූ බවයි එම් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා Net News වෙත කියා සිටියේ.
4: නිල් කොළ දේශපාලනයට හලිත කරන මේ දිනයක් අපි කළා. විශේෂයෙන්ම රටපුරා තාන 21ක දැවැන්ත මේ රැලි නැවත වටයකින් අපේ රටේ ජනතාව සුන්බුන් විපක්ෂයට ඔප්පු කරලා පෙන්නුවා. රටේ ජනතාව ඉන්නේ ජාතික ජනබල වේගෙත් එක්ක කියලා. මොකද පහුගිය කාලේ පුරාවටම විවිධ ප්‍රබන්ධ සම්ප්‍රප්ලාප සහ අපි සම්බන්ධයෙන් විවිධ කවි කතන්දර ගොඩනගමින් 10 දෙනා 3 දෙනා සම්බන්ධ කරගත්ත උද්ඝෝෂණ යමින් ජනතා මනස වෙනස් කරන්න සමාජ මාධ්‍ය භාවිතා කරලා ඒගොල්ලෝ ගේමක් ගැව්වනේ. අන්නේ සියල්ල ඉවර කරන මේ දිනයක් ජාතික ජනබල වේගයේ විදිහට අපි රට පුරා කළා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කෙත් මහරගම දැවැන්ත මේ දිනයක් අපි සූදානම් කරලා තිබුණා. ඒක ඒ විදිහටම අපි සාර්ථක ලෙස අවසන් කළා.
5: ඔබතුමාලගේ සංඛ්‍යා දත්ත අනුව වැඩිම ජනසංඛ්‍යාවක් ආවේ කුමන මේ රැලියටද?
4: ඇත්තටම ගත්තොත් එහෙම මේ වෙනකොට අපි තවම එහෙම තිබුණ සංඛ්‍යාලේඛන අපි තාම ගත්තේ නැහැ. නමුත් අපි දැක්කා නුවර එළියේ රැළිය ගත්තොත් දැවැන්ත රැළියක්. ඒකෙන් තමයි ආරම්භය දුන්නේ. ඒ නිසාම තමයි ඒගොල්ලොන්ට මේ මැයි දිනේ පිළිබඳ කතා කරන්න උනේ. මොකද අපි ඇත්තටම අපේ මැයි දිනේ යනු සූටින් එකක් නෙවෙයි. ඇත ජනතා සටන්කාමි රැළියක්.
6: මේ සමග ජන බලවේගය පැවැත්වු මේ දින රැළිය සම්බන්ධයෙන් අදහස් දැක්වුවෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
7: තාම දැවැන්ත මේ දින රැළියක් අපිට සමුහ ජන බලවේගයෙන් සංවිධානය කරලා පැවැත්වන්න හැකි වුණා. අපේ රටේ වැඩ කරන ජනතාව දැවැන්තම මේ දින රැළිය පැවැත්වුවේ කොළඹ මාලිගාවත්ත සිරිසෙන ක්‍රීඩාංගණයේ. සමුහ ජන බලවේගයේ පින් මට්ටමේ පාක්ෂිකයින් විශාල සංඛ්‍යාවක් දසදහස් සංඛ්‍යාවක් කොළඹට පැමිණුණා. අපි මේ වෙලාවේ පීට මෙම වැඩසටහන සාර්ථක කරගන්න සහයෝගය ලබා දුන්න දෙනාටමත් ඒ වගේම පැමිණි සියලුම දෙනාටමත් සමග ජන බලවේගය වෙනුවෙන් ගෞරවනීය ස්තුතියක් පුද කරනවා. අපිට විකල්ප මේ දින රැළිය හැටියට අපිට පුළුවන් වුණා අති දැවැන්ත සාර්ථක වැඩසටහනක් දිනේදී ක්‍රියාත්මක කරන්න.
5: විශේෂයෙන් මන්ත්‍රීතුමා ඔබතුමාලා හිතන විදියට මේ දිනවලින් වැඩිම සංඛ්‍යාවක් කොළඹට ජනතාව ගෙන්නුවේ මොන පක්ෂයද?
7: ඉතා පැහැදිලිවම සමග ජන බලවේගය. සමග ජන බලවේගය අපිට මේ රටේ දැවැන්ත මේ දින රැළිය පැවැත්වුවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒක ගැන කිසිම තරඟයක් නැහැ. ජාතික ජන බලවේගය කොළඹට දැවැන්ත රැළිය පවත්වන්න බැරි වෙච්ච නිසා තමයි කුඩා රැළි ගණනාවක් තියන්න කටයුතු කරලා තියෙන්නේ.
6: කෙසේ වෙතත් මෙවර මේ දින රැළි සඳහා වැඩිම ජනතාවක් සහභාගී වූයේ කුමන පක්ෂයටද තීරණය කිරීමේ අවස්ථාව ජනතාවට බාර දිය යුතු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
5: ඔබතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ දිනේ සමරනු ලැබුවා. එයත් එක්ක ඔබතුමාලා මේ දිනේ ගැන මොකද හිතන්නේ? ඊයේ දිනේ පවත්වපු
8: අපි ඉතාමත් සාර්ථක මේ දිනේ පැවැත්වුවා. මම දැන් අපි කිව්ව විදිහට මේ රටේ මම හිතන්නේ මේ දූෂිත ආණ්ඩුවට එරෙහි සියලු දෙනාම ජන බලයක් පෙන්වන්න පුළුවන් කියන එක මම හිතන්නේ මේ දිනෙන් ලංකාවම දැනගත්තා.
5: ඔබතුමාලා දකින විදියට වැඩිම සංඛ්‍යාවක් ගෙන්නුවේ කවුද කොළඹට?
8: මම හිතන්නේ ජනතාවට බාර කරනවා අපි කියන්නේ නැහැ. මම ජනතාවගේ තීන්දුව කරයි.
5: පක්ෂයක් විදිහට සමගි ජන බලවේගය ප්‍රකාශ කරන වැඩිම සංඛ්‍යාවක් ගෙනාවේ ඒ අය කියන එක
8: ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ජනතාවට බාරයි ඒක.
6: මේ අතර සෙසු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කම්කරු දිනේ වෙනුවෙන් රැලි සහ පෙළපාලි පවත්වද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනුවෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් සංවිධානය කර තිබුණා. ඒ රාත්‍රී මෙම පිවිංකම් පැවැත්වුණේ කැලණිය රාජමහා විහාරස්ථානයේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරඬුව වැඩම කරවනු ලැබුවා. පිරිත් සජ්ජායනය ආරම්භ කිරීමට පෙර කැලණිය රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය කොළුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් කෙටි අනුශාසනාවක්ද සිදු කළා. මේ අතර එක් සජ්ජාතික පක්ෂයේද මෙවර මේ දින රැළි වෙනුවෙන් රැළි සහ පෙළපාලි පසකලා ආගමික වතාවත්වල නිරත වුණා. මහා භාණ්ඩාගාරයේ ප්‍රශ්නගත ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ගෙවීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්ව සිටමිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණයට හේතුව අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඔහුගේ සිරුරෙහි ඇති වූ කැපුම් තුවාල කිහිපයකින් මෙලෙස අධික රුධිර වහනය සිදුව ඇති බවයි වාර්තාවෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. අධිකරණ නියෝග මත පත් කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කරනු ලැබුවා. හඳුනාගත් තුවාල තියුණු ආයුධයකින් සිදු ඒවා බවත් පවතින සාක්ෂි අනුව මෙම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බවට යෝජනා කළ හැකි බවත් එම වාර්තාවෙහි සඳහන්. කෙසේ වෙතත් මරණය සීදී වෙනසා ගැනීමක් දැයි වාර්තාවෙහි එකහෙලා ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලිසිය පැවසුවේ. මියගේ රංගනිශාන්ත රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. මේගොස් සිටියේදී ඔහුගේ සිරුරසවා ගැනුනේ ඔහුගේ නිවස ආසන්නයේ තිබේදී. කැපුම් තුවාල සිදුකර ගැනීම සඳහා යොදාගත් බව කියන එක් පිහියක්ද සිරුර ආසන්නයේ තිබී සොයා ගැනුණා. මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ පැවති මේරැලි කිහිපයකදීම අදහස් පළ කරන අතර සමග ජන බලවේගයේ මේ දින රැළියේදී අදහස් දැක්වූ කථිකයන් කිහිප දෙනෙකුම කියා සිටියේ මෙම මරණය අපරාධයක් වීමට ඉඩ තිබෙන බවයි. සත්‍යවසන් කිරීමේ අපේක්ෂාවෙන් මරණය සිදු කරන්නට ඇතේද එහිදී සැක පළ කෙරුණා. මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් මීට පෙර ක්‍රීඩා කළ තරගවලදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ පැතුම් නිශ්ශංක ඊයේ පැවති තරගයේදී දක්ෂ ප්‍රතිහරණයක නිරත වුණා. ඒ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී පන්දු 33කදී ලකුණු 62ක් රස් කරමින් ඔහුගේ නිමට 6 පහර 3ක් සහ 4 පහර 6ක් ඇතුළත් වුණා. පැතුම් IPL ක්‍රිකට් පිටියේ වාර්තා කළ පළමු අර්ධ ශතකයේද මේ වෙනවා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවී රස්කල ලකුණු සංඛ්‍යාව 225ක්. නායක රියන් පරාග් පන්දු 50කදී ලකුණු 90ක් රස් කළා. මිචෙල් ස්ට්‍රාක් ප්‍රතිවාදී කඩලු 3ක් බිඳ හෙළුවා. ජයග්‍රහයි ලකුණු 226ක දෙවැනි ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19 එක් පන්දුවක් තුලදී කඩලු 3ක් දැවී තරංගයේ ජය ගත්තා. පැතුම් නිශ්ශංක ලකුණු 62 කර දැවී යද්දී KL රාහුල් ලකුණු 75ක් රස් කළා. පන්දු 40 කට මුහුණ දුන් රාහුල් ගේනීමට 6 පහර 5ක් සහ 4 පහර 6ක් ඇතුළත් වුණා. නිතීෂ් රානා ලකුණු 33ක් රස් කළේ පන්දු 17කට මුහුණ දෙමින්. ඔහුගේ ගේනීම 6 පහර 2කින් සහ 4 පහර 3කින් වර්ණවත් වුණා. තරංගයේ වීරයා සම්මානය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ KL රාහුල් දිනා ගත්තා. 2026 හජ් වන්දනාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වන්දනා නඩේ දිවයිනෙන් පිටත්ව ගියා. සෞදියා ගුවන් සේවයට අයත් SV-839 දරණ යානයෙන් ඔවුන් කටුනායක ගුවන්තොටුපලෙන් ජෙඩා නුවර බලා පිටත්ව ගිය බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් ගුවන්තොටුපල වාර්තාකරු TKG කපිල පැවසුවේ. ශ්‍රී ලංකේ මුස්ලිම් වරුන් 325 දෙනෙකු මෙම නඩයට අයත් වෙනවා. ඔවුන් පිටත්ව යම් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපල පිටත්වීමේ පරයන්තයේදී උත්සවයක්ද පැවැත්වුණු බවයි නිත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. නියෝජ්‍ය කතානායක විස්විසාලි සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබිතා නාපති ඛලිද් හමූත් අල් කතානියන් මහතුරුන් සහ ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියා. මෙම හජ් වන්දනාව සිදු කිරීමට සිදුව ඇත්තේ මැදපෙරදිග යුදුණු සුමතාවමත් සම්පූර්ණයෙන් පහව නොගිය පසුබිමකයි. කෙසේ වෙතත් මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් මුස්ලිම්වරුන් 3500ක් තෝරාගෙන තිබෙනවා. නෙත් නිවුස් නිමාව මිලඟ නෙත් නිවුස් 10:12ට වැඩිතොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. නෙත් නිවුස් ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 3672.

0: උදේ 7යි විනාඩි 3යි වෙලාව ආයිබෝවන් පැංචටයි පැංචිටයි
1: ආයිබෝවන් කසුනන්දේ
0: සුබුදස්සනක්
1: සුබුදස්සනක් කසුනන්දේ මගේ යාළුවන්ටත් ආයිබෝවන් සුබුදස්සනක්
0: මම මේ කල්පනා කරේ එක දවසයි හිටියේ නැත්තේ නමත් මතක නෑ නේද ඔව් ඒක තමයි මොකද්ද මගේ නම
1: සචින්
0: ආ දැන් මතක් වුණා හරි දැන් එතකොට ගිය සතියේ මොනවද කරේ ඔයගොල්ලෝ
1: මං කරා අපි ඉස්කෝලේ ගියා
0: හරි තව මොනවද කරේ තව පැංචි මොනවද කරේ
1: ඉස්කෝලේ සෙල්ලම් කරා
0: හරි
1: ඉස්කෝලේ
0: ඉවර වෙලා සෙල්ලම් කරාද
1: ඔව්
0: මොනවද කරපු සෙල්ලම්
1: ලිස්සුව අපි
0: ලිස්සුව අනේ අනේ ලිස්සනක සෙල්ලමක් කර. අර දැන් අවුරුදු කාලේ නම් තියන ලිස්සන ගහේ නැගීම. නේද? ඒව කරේ නැහැ නේ?
1: නැහැ.
0: ඒව කරේ නැහැ. නිකං ලිස්සලා ගියාද?
1: නැහැ.
0: එහෙනම්
1: අපි ඉස්කෝලේ ලිස්සලුවා.
0: ලි මොකද?
1: ලිස්සන සෙල්ලමක්.
0: ඒක තමයි කොහොමද කරේ ඒක?
1: නැහැ. හැංගිමුත්තම් කරා.
0: අය පාර හැංගිමුත්තම් කරලා. හරි. පැංචි මොනවද කරේ?
1: ඉස්කෝලේ යන්න නැතුව පාගමන බලන්න ගියා ඒකේ පාවඩේ අම්මහලා ඒකේ උඩට කොහොඹ කොළ ටිකක් දාලා ලොකු සාදු මගේ මල්ලේ කාරගත්තා
0: මල්ලේ කාරගත්තද වාගේ
1: ඔව් අපි ඉන්නුවටින් ඒව ඕඩ කරේ
0: එහෙමද දැන් පාවඩ මහන්න පැංචි උදව් කරාද බලන්නකො කොච්චර හොඳ වැඩක්ද පැංචි ගිය සති කළා තියෙන කියලා නේද? එතකොට ඔයා පාගමන දැක්ක නේද? ඒක තමයි අපේ ගොඩාක් අපේ චූටි යාළුවෝ එතකොට වැඩි හිටියන් මේ සාම පාගමන බලන්න ගිහලා තිබුණා ගොඩක් සතුටුයි. ඒක අපිට මේ දැන් අපි දන්නවනේ ඒක කලින් පාර අපි දැක්ක ඇමරිකාවේ තමයි තිබුණා. අපි වීඩියෝස් වලින් තමයි දැක්කේ. හැබැයි ඉතින් ඔන්න මේ පාර අපිට අවස්ථාව ලැබුණා අපේ ඇස් දෙකෙන් මේ සාම පාගමන දකින්න නේද පැංචි? දැන් පැංචිට සතුටුයිද මේ සාම පාගමන දැක්කට ඒකනේ කියන්නේ පුංචි කාලේ ඉඳලා අපි ඒ වගේ හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න ඕන දැන් මේ සාම පාගමන ගැන කතා කරනකොට මේ බුද්ධාගමයි විතරක් නෙවෙයි අපි දැක්කා හැම ආගමකම වගේ අය මේ සාම පාගමනට ආශිර්වාද කළා තිබ්බා ඒක දැක බලා ගන්න දෙපසට රැස්සලා තිබ්බා නේද හරි ගොඩාක් සතුටින් ඉතින් සාම පාගමන ඔන්න නිමා කරලා අපෝ ඒ ස්වාමින් වහන්සේලා පිටරටට වැඩම කරලා ඉන්නේ හැබැයි ඉතින් ඔන්න ඒ සාම පාගමනින් උන්වහන්සේලා ලෝක පුරාම යන බලාපොරොත්තු වෙනවා අපි බලමු ඊළඟට උන්වහන්සේලා වැඩම කරන්නේ මොන රටටද කියලා නේද පැංචි? හරි දැන් සින්දුවක් කියන්න තියනවා කිව්වනේ නේද පැංචෝ? මොකද සින්දුව?
1: දකුණ බලවම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්තම් ඉක්මනින්ම මාරු වෙන්න.
0: එහෙම තමයි අපි පාර මාරු වෙන්න ඕන නේද? නැත්නම් ඔන දුවගෙන දුවගෙන හරිය ඇවිදගෙන ඇවිදගෙන හරිය එනවා. කි කොහෙවත් බලන්න තු ඉක්මනටම පාර මාරු වෙනවා. එහෙම කරන්න පුළුවන්ද?
1: බෑ.
0: ඇයි එහෙම කරන්නේ?
1: එතකොට වාහනේ හයියෙන් එනකොට හැප්පෙනවා.
0: ඒකනේ කියන්නේ වාහනේ හයියෙන් එනකොට හැප්පෙනවා. ඒ හින්දා ඔය පැංච කිව්ව විදිහටම තමයි අපි පාර මාරු වෙන්න ඕන. අපි ආපහු කියමුද අපි හැමෝටම ආපහු සරක් එක අහගන්න?
1: හා
0: කියන්නේ කොහේනම්?
1: දකුණ බලවම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්තම් ඉක්මනින්ම මාරු වෙන්න.
0: ඉක්මනින්ම මාරු වෙන්න කියන එකත් ගොඩාක් වැදගත්. දැන් සමහර වෙලාවට අපි දකිනවා පාරේ යන වාහන අපිට නවත්තලා ඉඩ දෙනවා. අපිට පාර මාරු වෙන්න කියලා නේද? අපි එතකොට අර ඉබි ගමනින්, ගොළුබෙලි ගමනින් පාර මාරු වුණාම හරිද? නේද? අපි මම කියන්නේ දුවන්න කියලා. හැබැයි පොඩ්ඩක් අඩිය ඉක්මන් කරලා පාර මාරු වෙනවා නම් ඒක තමන්ටත් හොඳයි. තමන් වෙනුවෙන් වාහන නතර කරලා ඉන්න අයටත් හොඳයි. හැමෝගෙම කාලය ඉතුරු වෙනවා නේද? හරි. දැන් එහෙනම් මම මොකද්ද මේ කරන්න හදන්නේ?
1: තව චුට්ටක් තියෙනවා.
0: මොනවාද තව චුට්ට? ඉක්මනටම කියන්න. ඔය චුට්ටි ඉවර වෙන්නේ නැහැ වගේ. හරි. මොකද්ද කියන්නකෝ?
1: අම්මයි තාත්තයි.
0: ඔව්.
1: මට සෙල්ලම් බඩු ටිකක් කරන් දුන්න පොඩි පොඩි.
0: පොඩි පොඩි සෙල්ලම් බඩු ටිකක්. මොන වගේ දේවල් අර?
1: පිටපසට ඇදලා යව අතරින් එකක්. චූටි චූටි ඒවා.
0: හරි.
1: ප්ලේන් ඒවා.
0: හරි.
1: ඊට පස්සේ ලබු. ඊට පස්සේ හවස තාත්තයි අම්මයි හවසයි හවස එන්නකොට මට ලබු බෑග් එකකුයි ෆෝන් එකකුයි අරන් ආවා.
0: ෆෝන් එක කියන්නේ සෙල්ලම් ෆෝන් එක. ඒකනේ මම.
1: ඊට පස්සේ මට ලබු නංගිගේ පින්ක් කලර්.
0: ඔයාගේ කේ බ්ලූ කලර්.
1: බ්ලූ කරයි රෙඩ් කලර්.
0: රෙඩ් එකක් තියෙනවා. හරි.
1: ඊට පස්සේ එයාගේ වටේට ලයිට් පත්තු වෙනවා.
0: එහෙමද? හරි.
1: ටච් කරාම ලයිට් පත්තු වෙනවා.
0: බානක පැන්චර ගොඩක් තෑගි හම්බෙලන්නේ නේද පැන්චි? අපි බලමුද කියලා යට හම්බලා තියෙන තෑගි මොනවද කියලා වෙලාවක. හා.
1: චෙස් එකකුත් හම්බුණා.
0: චෙස් බෝඩ් එකකුත් හම්බුණාද? ඒක නම් ගොඩාක් හොඳයි. මොකද චෙස් කියලා කියන්නේ අපේ මොළේ වර්ධනය කරන ක්‍රීඩාවක් නේද? පැන්චි ආසද චෙස් ප්ලේ කරන්න? ඒකනේ සචින් නද ප්ලේ කරලා තියෙනවා. අපි දවසක අපි දෙන්න ගේම් එකක් ප්ලේ කරමු. හාද? හරි. හරි මේ දැන් එහෙනම් මම දැන් මේ මොකද කරන්න හදන්නේ කියන්නේ? මට දැන් සතියක් විතර තේරවිල්ල අහන්න බැරි වුණානේ නේද? හරි මෙන්න මේක තමයි අද මං ඔයගලගෙන් අහන තේරවිල්ල. හොඳට අහගෙන ඉඳලා මට කියන්න ඕන. හැන්ද නටයි කූර නටයි රතු ළමයා තෙලේ නටයි.
1: රතු ළමයා කියන්නේ අර තක්කාලි ගෙඩි
0: නැහැ. හැන්ද නටයි කූර නටයි රතු ළමයා තෙලේ නටයි. රතු ළමයා තෙලේ නටයි. රතු ලූණු නෙවෙයි. මම මේක මෙහෙම වෙනස් කරන්නම් කොමක් නැත්තම් හරියන්නේ නැහැ. හැන්ද නටයි කූර නටයි දුඹුරු ළමයා තෙලේ නටයි.
1: දුඹුරු ළමයා
0: තෙලේ. මම දැන් මේක වෙනස් කරා ඉතින්.
1: ඉඟුරු
0: නෑ.
1: දුඹුරු
0: තෙලේ නටන්නේ ආ. තෙලේ තෙල්වල මේකෙන් අදහස් තෙලේ නටයි කියන එකෙන් අදහස් වෙන්නේ තෙල් වලින් බදිනවා කියන එක. හරිද?
1: පපඩම්
0: නැහැ.
1: ඉතින් පපඩම්.
0: හරි, ඉතින් පපඩම් වගේ තමයි. හැබැයි මේක පපඩම් නෙවෙයි. කූරක් ඕනේ වෙන්නේ නැහැ නේ පපඩම් වලට. නේද?
1: ඒක මොනවා කීද?
0: ඒක මොනවා කීද කියලා කිව්වොත් ඉතින් ඕගොල්ලෝ විනාඩියෙන් උත්තරේ කියනවා මට. මේක කන්න ඕගොල්ලෝ ආසයි. හරිම රසයි.
1: හරිම

0: කතා කරන්නට දුරකතන අංකය පැංචි මතක් කරන්න.
1: 0112553 83.
2: හරි, දැන් අපි මේ පඩිපෙල් ටික නගිමු. එතකොට අපි කෞතුකාගාරේ ඇත්තේ.
3: නිකි, ඇත්තට මම මේ කියන්නේ ඔය කෞතුකාගාර ගැන අහලා තියෙන දේවල් වල හැටියට මන්නම් ඕක ඇතුළට යනවා තියා ඒ පැත්තවත් බලන්න බයයි.
2: අනේ මේ දැන් ඕවා හිතන වෙලාවක්ද? ඔය බලන්නකෝනේ, හුලඟේ වේගය තව තවත් වැඩි වෙනවා. යන් අනේ ඉක්මන් කරමු. හේරන්න ඩොට.
3: හරි හරි. යන් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. යන්.
2: පුරු පුරු. මේ බලන්න. මේ මුල්ලේ මොකක් හරි තියෙනවා.
3: නිකේ ඕවනම් අල්ලන්න යන්න එපා. යාපහු යමු.
2: අනේ පුරු පුරු, ඔයා බය වෙන්න එපා. අනේ මං ඒක බලා ගන්නම්, පොඩ්ඩක් ඉන්නකෝ.
3: දෙයිනේ, ඕකෝය තරම් නිල් පාටට දිලිසෙන්නේ කොහොමද? මොකක් නමුත් එතන හැංගිලා තියෙන වැදගත් දෙයක්.
2: ඔහොම ඉන්නකෝ, මං අරන් බලන්නම් එතන මොකද්ද තියෙන්නේ කියලා.
4: ඔය කතා වලින් වැඩක් නැහැ. අපිට වැඩක් තියෙනවා කරන්න.
5: අපා, ඉතින් අපිට කවද්ද වැඩ අඩුනේ? කියමුකෝ බලන්න ඔය මහ ලොකු වැඩේ.
4: දිෂුම්, මේන් මේක හොඳට පරිස්සමෙන් අහන්න ඕන.
5: හරි, තේරුණා.
4: මේ මට ආරංචියක් ආවා. අරණ කෞතුකාගාරයේ තියෙනවා කියලා බොහොම බලගතු නිල් මැණික.
5: ඇත්තට කීයක් වටිනවලුද?
4: ප්‍රශ්නයක්. හැබැයි උත්තරයක් නෑ ඒක.
5: අදානේ කියන්නේ.
4: මොකක්ද කියන්නේ? මේක සල්ලි වලින් මනින්න පුළුවන් වටිනාකමක් නෙමෙයි.
5: සල්ලි වලටත් වඩා වටින දෙයක් කිව්වා.
4: මේ මිනිස්සු තාහන්න ලැබුණු හැටියට ඒකෙන් ලැබෙන විශාල බලයක්.
2: අනේ පුරු පුරු, මේ මොකද මගේ ඇස් දෙකට වෙලා තියෙන්නේ? අනේ මේ බලන්නකෝ, ඇස් දෙක නිල්ම නිල් පාටයි.
3: මේ කලබල වෙන්න එපා නිකි, මට හිතා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
2: අනේ පුරු පුරු, මාව තවත් බය කරන්න දුව කියන්නකෝ, මොකද මේ මට වෙලා තියෙන්නේ කියලා.
3: මෙහෙමයි, අත්තම්මා කිව්ව කතාව ඇත්ත නම් නිකි, ඔයාට විශාල බලයක් ලැබිලායි තියෙන්නේ.
4: බලනවා යෝදෝ, කැලෑ ගස් පොඩි වෙලා.
6: පොඩි වෙලා? ඉතින් අපිට මොකද?
4: නේ අම්බේ, මේ මොළ ගෙඩිය තියෙන්නේ කොහෙද කියලා තේරෙන්නේ නැහැ. මොනසියෝ, තේරෙන්නේ? ඒකෙන් පේන්නේ අපිට කලින් කවුරුහක් මෙහෙට ගිහින් තියෙනවා කියන එක. තේරෙනවද?
5: ඉතින් දෙයියනේ හොඳයිනේ. අපිට කලින් කවුරු හරි ගිහින් කියන්නේ අපි මෙතන තනි වෙලා නැහැ. සතෙක් තරපෙත් හිටියත් අපිට කලින් ඒගොල්ලෝ එයාව දැකලා ඇති.
4: නිය අම්බේ, මොලේ තමයි මොලේ.
5: අනේ අපෝචිය, මට දැන්නේ ලොක්කයිගේ තේරුනේ.
4: මොකද තේරුනේ?
6: මේ හිත්ති බය වෙන්න දෙයක් නැහැනේ ලොක්කා. ඔය නිර්මායාව ගැන අපි දැනගත්තට සාමාන්‍ය කෙනෙක් ඕක ගැන දැනගන්නවා බොහොම අඩුයි. බය වෙන්න දෙයක් නැහැ.
7: FM 95.8 FM 94.8 FM.
0: දැන් වෙලා උදේ 7:15.
8: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදම අමතන්න 0768700700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
11: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
12: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.

0: ප්‍රමෝදවත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
4: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ.
5: මම ආසයි පැන්සලක් වෙන්න.
6: මම ආසයි කුරුල්ලෙක් වෙන්න.
5: කුරුල්ලෙක් වුණොත් මටත් කියම්බන්න කියලා දෙන්න.
6: පැන්සලක් වුණොත් මටත් ලියන්න කියලා දෙන්න.
5: නෙත්තිෆෙම් කලබල පැන්චා.
7: උදේ 7යි විනාඩි 18යි වෙලාව දැන් උන් එහෙනම් අපි පුළුවන් නම් කියන තරග වටේ පටන් ගමු. යාළුවෝ දෙන්නෙක් කැවිලි ඉන්නවා. මොකද පැන්චෝ? ආ අපි පුළුවන් නම් කියන තරග වටේ පටන් ගමුද? ඔන යාළුවෝ දෙන්නෙක් කැවිලි ඉන්නවා. එක යාළුවෙක් එක කතා කරන්න බලන අයිබෝන් කියන්න.
5: අයිබෝන් සුබු දසනක්.
8: අයිබෝන්
5: නම් මොකද්ද?
8: බිලාන් තත්තර.
5: කීය වසරද?
8: 9 වසරේ.
5: යගි ඉස්කෝලෙ මොකද්ද?
8: ආතලාව මහවිද්‍යාලය.
7: හරි, ඔනේ සත්සර එකතු වෙන්න අනිත් යාළුවා කවුද කියලා බලමු. පැන්චි කතා කරන මේ යාළුවත් එක්ක.
5: අයිබෝවන්.
9: අයිබෝවන්
5: නම් මොකද්ද?
9: සෙතුම්දි.
5: කී වසරද?
9: 5 වසරේ.
5: ඔයාගේ ඉස්කෝලේ?
9: පනාග සීබරාග්‍ර මහවිද්‍යාලේ පනාගොඩ.
7: හරි, ඔයද සත්සරයි සෙතුම් දී තෙක් අපි පටන් ගන්න පුළුවන් නම් කියන තරග වටය. දැමතරින් චූටි යාළුවා සෙතුම් දී හින්දා අපි සෙතුම් දිට තමයි පළවෙනි ප්‍රශ්න දෙන්නේ. සෙතුම් දී ලෑස්තිද? රස්තාව පිරලක් තියෙනවා. ඒකින් අදහස් වෙන්නේ වාසි ඇති තැනට පක්ෂව කවුරුත් කතා කරනවා කියලා. ඒ ප්‍රස්තාව පිරුල වෙන්නේ එක දැලිපිහියෙන් කිරි කනවා වගේ, දෙක දී කිරට බලලුත් සාක්කිලෝ, තුන දී යටින් ගින්දර ගෙනියනවා වගේ. කියලා තමයි කියන්නේ. හැබැයි උත්තරේ වැරදිනේ. හරි උත්තරේ වෙන්න ඕන දී කිරට බලලුත් සාක්කිලෝ. හරිද? කියන්නේ වාසි දැනට පක්ෂව කවුරුත් කතා කරනවා. ඕන දෙයකට තමන්ට වාසි නම් මේක වැරදි වුණත් පක්ෂව කතා කරනවා. දී කිරට බලලුත් සාක්කිලෝ. ඔන්න අමතක කරන්න එපා පව්. හරි, අපේ සත්සරගේ පැත්තට. සත්සර ලෑස්තිද?
8: ඔවුනන්නේ.
7: බංගදෙනියෙන් මුහුදට වැටෙන ගංගාවක් නොවන්නේ මින් කුමක්ද? බංගදෙනියෙන් මුහුදට වැටෙන ගංගාවක් නොවන්නේ මින් කුමක්ද? එක කළු ගඟ, දෙක දෙදරුය, තුන යාන්නොය. බංගදෙනියෙන් මුහුදට වැටෙන ගංගාවක් නොවන්නේ මින් කුමක්ද? කළු ගඟ, දැදුරෝය, යාන්නොය. මොකක්ද උත්තරේ?
8: කළු ගඟ
7: කියලා තමයි කියන්නේ උත්තරේ.
5: උත්තරේ හරියටම හරි.
7: ඒකනේ. හරි, ඔන්න දැන් අපි යනවා දෙවනි වටේට. දෙවනි වටේ පෙන්ච අපි උත්තර දෙනවද?
5: නෑ,
7: උත්තර දෙන්නේ නෑ අපි, නේද? යාළුවෝ තමයි අපිට උත්තරයක් හිතලා කියන්න ඕන. අපේ සත්සර, දැන් ඔයාටම අපි දෙවනි ප්‍රශ්න දෙනවා. මොකද ඔයා හරියටම මේකට උත්තරේ දුන්නොතින් ඔයා තමයි ජයග්‍රහණය කරන්නේ. මොකද අපේ සෙතුම්දි පළවෙනි ප්‍රශ්නේ කලබලෙට වරද්ද ගත්තනි නේද? හරි, මෙන්න සත්සර ඔයාට හම්බ වෙලේ දෙවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙන්නේ මොකද්ද?
8: වොලිබෝල්.
7: වොලිබෝල් උත්තරේ
5: හරියටම හරි.
7: උත්තරේ හරියටම හරි. ඔන්න එහෙනම් අපිට ඉන්නවාද ජයග්‍රාහකෙක්? අපේ සත්සර. දැන් අපි සත්සරවත් අරගෙන කොහෙටද යන්නේ? චූටි සුරංගනාවිගේ
5: තෑගි පෙට්ටිය
7: ගාවට. හරි, ඔන්න සත්සර ඔයා හොඳින් අහගෙන ඉන්න. ඊට පස්සේ අපිට කියන්න මෙතනින් කැමතිම තෑග්ග මොකද්ද කියලා.
5: ආසම විදිහට පාට පෙන්සල් සෙට් එකක්, ලස්සන පෙන්සල් පෙට්ටියක්, ඉස්කෝලේ ගෙනියන බෑග් එකක්.
7: මොකද්ද සත්සර? ඉස්කෝලේ ගෙනියන බෑග් එකක්. අපි එහෙනම් චූටි සුරංගනාවිගේ තෑගි පෙට්ටියෙන් පෙන්චෝ ලස්සන බෑග් එකක් තෝරගමු නේද? තෝරගෙන අපි ආවමු සත්සරට. සුබ පැතුම් සත්සර. හරි, ඒ වගේම සෙතුම්දි දුක් වෙන්න එපා. චුට්ටක් කලබල වුණානේ, ඒකනේ වැඩේ වුණේ නේද? අපි ආපහු දවසක උත්සාහ කරමු. ආපහු කියන්නේ හෙට උත්සාහ කරන්න පුළුවන්. හරිද? හරි, දැන් එහෙනම් සින්දුවක් තියෙනවා අහන්න යන්න. යන්න කලින් තේරවිල්ල මතක් කරන්නත් ඕනේ. පැංචි හැන්ද නටයි, කූර නටයි, දුඹුරු ළමයා තෙලේ නටයි. මොකද්ද මේ?
5: දුඹුරු ළමයා.
7: ඔව්, දුඹුරු ළමයා. මොකද්ද මේ? අංකිව ඔගොල්ලෝ කන්න හරිම ආසයි. මේකට පැණිත් දානවා. පැණි හින්දත් ඒක දුඹුරු. බැබ මොන වගේද කියලා කිව්වොත් වැඩේ හරියන්නේ නැහැ යනි. එතකොට අහුවෙනවනේ උත්තර එකපාරට. බෑ, තා චුට්ටක් කල්පනා කරන්න. හොයා ගන්නම බැරි වුණොත් මම අන්තිමට කියනම් ඒක මොන වගේද කියලා.
5: අර සුදු පාට මෙව්වද?
7: මොනවද සුදු පාට? සුදු පාට මෙව්වා නෙමෙයිනි, දැන් දුඹුරු පාටයිනි.
5: චොක්ලට්ද?
7: නෑ, චොක්ලට් තෙලේ බදිනවද අපි?
5: අයියෝ නෑ.
7: ඒකනේ
5: පපඩා.
7: හරි, අපි අමු ලස්සන සිද්ධාක් අහන්න. ඊට පස්සේ අපේ නිර්මාණ පිටුව පටන් ගන්නවා. බලමු අද දවසේ තෑග කවුද ජයග්‍රහණය කරන්න කියලා.

0: උදේ 7:28 එහෙනම් අපි නිර්මාණ පිටුව පටන් ගමුද?
1: හා නිර්මාණ පිටුව බලමු.
0: බලමු දැන් පැංචි ගැතේ තිනවා මේ පැත්තට තැපල් කරලා එව පුල්ලි නිර්මාණ නේද? පැංචයි මමයි අපිට WhatsApp කරපු නිර්මාණ කියවමු.
1: හා
0: හරි කවුද පටන් ගන්නේ? අපි පටන් ගමු. නා හරි හරි මේ මොකද්ද?
1: ස්ටිචි
0: ස්ටිෂුවේ දැලවල තිරා නේද? අපේ චූටියාලෝ ගොඩක් ආසයි මේ කාටුන් චරිතේට. කේඩි රුවින්ස් දිනහස 9 වසර තමයි ගෙන ගන්නේ වීර කැටියේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට යන්නේ. රෙද් මොකද්ද මේ මෝස්තරයක් ආවම කියන්නේ මෝස්තරයක් කියලා. හරි තවත් චිත්‍රයක් තියෙනවා පැංචි කියන්නේ කොයි පැත්තෙන් වාගේ අතේ තියෙන ලස්සන චිත්‍රේ?
1: ඩොඩං ගහක් තියෙනවා.
0: හරි
1: ඊට පස්සේ ඔය කුඹුරු මෙව්ව තියෙනවා.
0: කුඹුරු මෙව්ව කියන්නේ
1: කුඹුරු
0: ගොයම්ගස්.
1: ගොයම්ගස් ඒව තියෙනවා. දියල්ලක් තියෙනවා.
0: ඊපස්සේ
1: සමනලයෝ ගොඩක් ඉන්නවා. ඊට පස්සේ කුරුල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ ඩොඩංගහ වගේ රතු පින් කල පාටයි. ඒක ඇපල් ඇඳ තියෙන පින් කලයි ඒක.
0: හරි දෙන්නකෝ බලන්න අපි කියමු නේද පැංච කවුද ඒක අපිට ලස්සනට මේ පැතර ඇඳලෙවලා තියෙන්නේ කියලා නේද? හරි මේ අපේ පැංචි කිව්ව විදිහට ලස්සනට චිත්‍රය ඇඳලෙවලා තියෙන්නේ PKM හන්සනී මලීෂා 5 ශ්‍රේණි තමයි ගෙනගන්නේ. 4 කණුව මහවිද්‍යාලයට යන්නේ. මම කැමතිම තෑග පොත් බෑග් එකක් කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. දියල් එක අසරී තමයි ඔන්න අපේ යාළුවා ඇඳලෙවලා තියෙන්නේ. දැන් පැංච කියන්නකෝ බලන්නේ මේ චිත්‍රේ කවුද මේක ඉන්නේ?
1: කොට්ටෝරුවද?
0: හා ලස්සනට ඇඳලා තියෙනවා නේද? මේක මේ චිත්‍ර පැංචෝ චිත්‍ර තුනක් වෙන වෙනම ඇඳලා එකට එකතු කරලා එක චිත්‍රයක් වගේ තමයි අපිට පෙන්වන්නේ නේද? ඒව හරිම කලාත්මක නිර්මාණ. දෙව්සඳි සහන්‍යා විජේකෝන් 6B පන්තියේ කෑගළු බාලිකා විද්‍යාලයට යන්නේ. අද මගේ අපච්චිගේ උපන්දිනය නැන්දේ. යා මේකේ ඉන්නේ. එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. චූටි දුව දෙව්සඳි. එහෙනම් චූටි දුවත් එක්ක අපි හැමෝම අපේ දෙව්සඳිගේ තාතට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ඊළඟට මේ බලන්න පැංචෝ. අර අපි පැංචි කිව්ව නේද සාම පාගමනට අපි පැංචි ගියා කියලා. බලන්න ආලෝක එක්ක සාම පාගමන තමයි උනේ ඇඳලා තියෙන්නේ පැංචි. හරිද? මේ ආලෝ අපේ පැංචි දැකපු දේ ලස්සනට ඇඳලවලා තියෙනවා. සනුති ආලෝක මේ ඉන්නේ බලන්න චූටි බල්පැටියක් ඉන්නා නේද? ඒකනේ සනුකි සිතුම්යා ක්‍රිස්තු දේව ජාතික පාසලට යන්නේ මාතල. හරිම ලස්සනට වගේ චිත්‍ර ඇඳලවලා තියෙනවා. දැන් පැංචි ගැතේ තියෙන චිත්‍ර කියන්නේ බලන්න දිග චිත්‍රයක් ඒක නේද? මොකද්ද?
1: බස් එකක්.
0: හා හරි. තව?
1: කොළ පාටයි.
0: තව මොනවද තියෙන්නේ?
1: රතු පාට.
0: සිල්
1: පාට. කළු. ඊට පස්සේ yellow කළ පාට.
0: ඊපස්සේ
1: කොළ. ඊපස්සේ අපහු රතු.
0: රතු දිග බස් එකක්. කවුද මේක ඇඳලවලා තියෙන්නේ කියලා අපි බලමුද? අපි කියමුද පැංච කවුද මේක ඇඳලවලා තියෙන්නේ කියලා? දෙන්නකො බලන්න මම කියන්න. කවුද මේ දිගම පැංචත් කිලෝමීටරින් අල්ලගන්නේ නේද? දිගයි කොළ දෙකක් එකට එකතු කරලා ලොකු බස් එකක් අපිට ඇඳලවලා තියෙනවා. AM තරුක ප්‍රබෝධ කුලිය නෑ කොළඹ

0: ගම විමලශීලි වෙනුන පැහැදිලි නෑ මේක අර පැටිග්නම් වලින් ඇඳලා පොඩක් බොඳ වෙලා තියෙන. විමලශීලි මහවිද්‍යාලයට යන්නේ ජයග්‍රහණී කළොත් නැන්දේ මට CR පිටු 200 පොත් කටලයක් ලබා දෙන්න කියලා සඳහන් කළා තියෙනවා. බලමු ඔයා ජයග්‍රහණී කරනවාද කියලා. හරි, තවත් ලස්සන චිත්‍රයක් තියෙනවා මේ බාන පැංචෝ. මේක මෝස්තරයක්.
1: මල් මෝස්තරයක්.
0: අපි බෝල බෝලක් තියෙනවා නේද? මනුෂ්‍ය නෙහන්ස ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයට යන්නේ 6 වසරේ තමයි යාළුවා ඉගෙන ගන්නෙ. ඊළඟට වෝක් ෆෝ පීස් සාමේ සාම පාගමන ගැන අපි යාළුවා ඇඳලා වෙලා තියෙනවා පැංචි. ඔකිත ඔකිත යාළුවගෙන මත ඔකිත ඔකිත රන්දිර ෆර්නෑන්ඩෝ ආනන්ද විද්‍යාලයට යන්නේ 5 ශ්‍රේණිය 2 තමයි. එහෙම තමයි තියෙන්නේ. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් මම ඉක්මනටම කියන්නම්. KG තිනුකි දහම් සහ 1 ශ්‍රේණිය B පන්ති ඉගෙන ගන්න මේ බාන පෙන්චෝ. මේකේ මොනවද තියෙන්නේ කියලා බාන් මට කියන්න.
1: ඉර තියෙනවා, සමනලෙ ඉන්නවා.
0: කී දෙනෙක් ඉන්නවද සමනලෝ?
1: දෙන්නේ.
0: මල් කීයක් තියෙනවද?
1: 1යි 2යි 3යි 4යි 5යි 6යි.
0: දම් පාට, කොළ පාට, කහ පාට, ලානිල් පාට, තද නිල් පාට නේද? එහෙම ලස්සන මල් තියෙනවා.
1: කහ පාට.
0: ඔ කහ පාට. සමනල්ලු තියෙනවා. පාට පාට සමනල්ලු. හරිද? KG තිනුකි දහම් සායක ශ්‍රණිය B පන්ති ඉගෙන ගන්නේ මේ පාවල අමරසූරිය විදුහල්ට තමයි යන්නේ. හරි, දැන් පෙන්චි ගැතේ තියෙන චිත්‍ර කියන්න බලන්න.
1: ඒක ලොකු කොලයක්.
0: ලොකු කොලයක්. දැන් අද පෙන්චිට හම්බුන චිත්‍ර ගොඩාක් ලොකුයි නේද?
1: හා. එක පොල් ගස් දෙකක්.
0: හරි.
1: හඳ එකක්. ඊට පස්සේ තද නිල් පාට, බ්ලූ කලයි, ලා නිල් පාට, බ්ලූ කලයි ඇඳලා.
0: හරි.
1: ඊට පස්සේ පොල් ගස් දෙකක් තියෙනවා.
0: හරි. තව
1: එච්චරයි.
0: හා, එක් චිත්‍ර දෙන්නක බානේ මම කියන්නම්. කවුද මේ චිත්‍රය අපිට ඇඳලා එවලා තියෙන්නේ කියලා? හරිම ලස්සනයි නේද? නිල්ම නිල් පාටයි අපි අර චිත්‍රපටිවල කතාවල දකින හරිම ලස්සන මුහුදක්. ඉන්දියන් සාගරය තමයි මාතෘකාව. RKM හංසනී මලීෂා 5 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. 4 කනුව මහවිද්‍යාලයට යන්නේ. සෙල්ලම් ගිටාරයක් ඕනේ කියලත් ඔන්න සඳහන් කළා තියෙනවා. හරිම ලස්සනයි ඔයාගේ චිත්‍රේ. ඊළඟට මෙතන තියෙන තවත් ලස්සන චිත්‍රයක්. මේ මොකද්ද පෙන්චෝ? මේ
1: අලියෙකුයි.
0: ආ, මේ මොකද්ද එතකොට මේ?
1: ආ, පෙරහැරක්.
0: පෙරහැරක්. මාදුටු පෙරහැර තමයි මාතෘකාව. ඒ ජනුක සත්සර 3 ශ්‍රණි තමයි ගෙන ගන්නේ හෙට්ටි කන්ද විද්‍යාලයට යන්නේ රත්නපුර. ඊළඟට තවත් ලස්සන බනුන් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ පැංෂගේ පැංචිගේ ඉවරේ නොවන කතාව. ආදරේ සචිනි කලබල මම නෙමේ කලබල පැංච, මම සචිනි නන්ද. හරි, අන්න උත්තර තේරවිලට උත්තර තිබලා. හරිද?
1: සෝනික්
0: නෙවේ උත්තරේ. හරිද? ඔන්න අපේ යාළුව ගොඩ දෙනෙක් තේරවිලට උත්තරේ වෙලා තිනවා. ඔය උත්තරේ හරි. හරිද? එබන් තව ටිකකින් කියන්න මොකද්ද උත්තරේ කියලා. වෙස් මූණක්. හරිද? මේ බාන හරිම ලස්සනයි.
1: විස්මුණද්ද තෙලේ බෙන්නේ?
0: නෑ, විස්මුණ නෙමෙයි තෙලේ බදින්නේ. MWB විමංශා දෙල්ෂිනි මල්වත්තේ වෙල මධ්‍ය මහවිද්‍යාලයට යන නව ශ්‍රේණිය. හරි, එහෙනම් දැන් මම කියන්නම් කවුද අද දවසේ ටැග් ජයග්‍රහණී කරන්නේ කියලා. චාරුණී අමන්ද්‍යා. අපිට ලස්සනට සාමපාගමන ඇඳලවල තිනවා. හරිම ලස්සනයි. ආලෝක බල්පටිය තිනවා. හරිම ලස්සනට ඇඳලවල තිනවා. එහෙනම් ඔයා තමයි දවසේ තෑග දිනාගන්නේ. සුබපැතුම්. තෑග ඉක්මනටම අපි එවනවා. ඉතින් අපේ මේ ආලෝක වගේම දවසේ තෑග දිනාගන්න පුළුවන්. නැත්නම් කැමති ඕනම තෑගක් දිනාගන්න පුළුවන්. කරන්න ඕන ඕගොල්ලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැත්තේ එවන්න. අපි මතක් කරමුද පැංචු ලිපිනේ මොකද්ද කියලා. නිර්මාණ පිටුව.
1: නිර්මාණ පිටුව.
0: කලබල පැංචා.
1: නෙත් FM කලබල පැංචා.
0: තැපැල් පෙට්ටිය
1: තැපැල් පෙට්ටිය 2045 කොළඹ.
0: නිර්මාණ පිටුව කලබල පංචානිත ෆෙම් තැපැල් පෙට්ටිය 2045 කොළඹ. ඒ ලිපිණයට ඔගලගේ ලස්සන චිත්‍ර ටික එවන්න ඕන. දැන් අපි ගන්නවා විරාමයක්. විරාමෙන් පස්සේ චූටියාලුවන්ගේ සෙල්ලම් ගෙදර කතා කරන්න ඕන. පවසරින් පුංචි යාළුව පැංචි කියන මේ දුරකථන අංකයට
1: 0112 155 33 63.
0: උදේ 7:37.
2: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 113 36.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
4: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
5: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
4: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
5: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
4: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක්. ඔබ තද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා, අතුරුගිරිය, නාරම්මල ගනේ මුල, ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768 800 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.

0: රේහතයි විනාඩි 40යි දැන් එහෙනම් සෙල්ලම් ගෙදර තමයි අපි පටන් ගන්නේ කවුද සෙල්ලම් ගෙදර දොර අරින්නේ
1: මම
0: හරි එහෙනම් අපි සෙල්ලම් ගෙදර පටන් ගමු හරි ඔන්න චූටි ආලුව කැවිලිනා පැංචි කතා කරන්නේ මේ ආලුවත් එක්ක
2: අයිබෝවන්
3: අයිබෝවන්
2: නම් මොකද්ද
3: ආදර්ශී
2: කී වසරේද
3: පහ වසරේ
2: ඔයාගේ ඉස්කෝලේ
3: කැදේ කල්පබෞද්ධ විද්‍යාලය
0: මොකද්ද ඉදිරිපත් කරන්නේ දැන්
3: රබන් පදයක්
0: හා ලස්සනට කියන්නකො
3: උඩින් උඩින් වර පෙට්ටපු බිමින් බිමින් වර පෙට්ටපු උඩින් උඩින් වර බිමින් බරින් වර කැවුම් කන්නවර පෙට්ටපු
0: කැවුම් කන්නවර පෙට්ටපු ලස්සන කිව්වයි රබන් පදේ නේද ඔන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා බලමු මේ යාළුව කවුද කියලා පංච කතා කරන්න බලන්න
4: අයිබෝවන් සුබු දැසනක් නම් මොකද්ද
5: චඩ්ඩානි
4: කීය වසරේද
5: දෙකවසරේ
4: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
5: බලවත්ගේ මහාවිද්‍යාලය
4: ඔයා මොකද්ද දිදි පත් කරන්නේ
5: සින්දුව
4: ලස්සන්ට කියන්නකො
5: හාමලෙන් මලෙන් දුන් වීලා බබරු නැටනවා මේ අමෙන්ද මේ ලස හොයලා ගිරව් කටනවා මේ මාළු යාළුවෝ එක්කලයි බොනනවා මට සහෝදරයා වාගේ බලුලාල ඉන්නවා හා හා බුරු බුරු පවුරාල මගේ ඇඟට පනි හා ඤුරු ඤුරු මේ පූස් කිටි සැපට නිදි විරිඳා බඩක් හඩි අම්මා මටත් බනි හුරතල්ලු කරන නරගෙන හුලක් වැඩි
0: ලස්සන්ට කිව්වා සුබ දවසක් ඔයාට ආපහු දවසක එන්න ඕනි කතා කරන්න නේද පැංචෝ හරි ඔන තවත් යාළුවෙක් ඉන්නවා පැංචි කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක
2: අයිබෝවන්
0: යාළුවා ෆෝන් එක කට් කරගෙනනේ හරි තවත් යාළුවෙක් බලමු ඉන්නවද කියලා පැංචි කතා කරන්නකො බලන්න
2: අයිබෝවන් නම් මොකද්ද කී වසරේද ඔයාගේ ඉස්කෝලේ
6: කීපරැස්සේ මහාවිද්‍යාලයේ පනාගල
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ
6: මේ ගොයම් කවියා
2: එහෙනම් ලස්සන්ට කියන්නව බලන්න
6: අලංකාර කෙසේදු රජවර සයන් චාතරත් හැල්ගෙන ගොඩ කර සුදම් දිවිය පුරයක් වැනි හැමවර සොයම් සැතුන හැටි අසනුය විස්තර
0: යාළුවත් ලස්සන්ට ගොයම් කවිය කිව්ව සුබ දවසක් ඔයාටත් හරි ඔන්න පැංච කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක කො කතා කරන්න
4: අයිබෝවන් සුබ උදෑසනක්
7: අයිබෝවන්
4: නම් මොකද්ද
7: කේච් මාශිවිහාරා
4: කිය වසරේද
7: පහ වසරේ
4: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
7: මාරහැලල මහාවිද්‍යාලය
0: දැන් මොකද අපිට ඉදිරිපත් කරන්නේ
7: කවිය
4: ලස්සන්ට කියන්නකෝ
7: ගියා ඇත පිටිසරගම් වලට පියා සොයෝගේ නත් මිල මුදලුත් දුන්නෝ පියා මෙයාකාර සැපත මට දුන්නු පියා සම්මා සම්බුදු සරණයි මගේ පියා
0: හරි ලස්සන්ට ඔන්න ඒ යාළුවගේ ඉදිරිපත් කිරීමත් කරා දැන් කෝ එන්න ඉක්මනටම අපේ චූටි යාළුවෝ සෙල්ලම් ගෙදර පැත්තට අන්න ඕලිමේ ඉස්සරහෙම ඉන්නවා යාළුවෙක් පැංචි කතා කරන්න බාන මේ යාළුවත් එක්ක
2: අයිබෝවන්
0: අයිබෝවන් කෝ මේ යාළුවා අයිබෝවන්
6: ආයිබෝන්
4: නම් මොකද්ද?
6: සෙනුති පසන්ය.
4: කී වසරේද?
6: දෙක වසරේ.
4: ඔයාගේ ඉස්කෝලේ?
6: කීපරක්‍රම මහා විද්‍යාලය.
4: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
6: සින්දුව.
4: එහෙනම් ලස්සන්ට කියන්නකෝ බලන්න.

ලස්සන්ට කියෝවා නේද අපි ලොකු අපුරියක් ගහමු අපේ යාළුවාට. හරි දැන් එහෙනම් අපි මේ සින්දු අහන්න යමු. දාසයි නේද කට්ටිය මේ සින්දු අහන්න. එහෙනම් අපි යමු සෙල්ලම් ගෙදර දොර වහලා ට්‍රිප් එක පාන්දරින් සින්දු අහන්න.

0: Radio Adventure. උදේ 7යි විනාඩි 50යි වෙලාව දැන් එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ නේද? හැබැයි ඉතින් යන්න විදිහක් නැහැ. ඇයිදන දැන විදිහක් නැත්තේ?
1: තේරවිල්ල.
0: ඒකනේ කියන්නේ. තේරවිල්ලට උත්තරය හොයාගන්න එපයි අපි.
1: කියන්න කියන්න.
0: බෑ කියන්න බෑ. ඒක ඕගොල්ලෝ හොයන්න ඕන.
1: අයියෝ.
0: මොකද්ද උත්තරේ කියලා ඕගොල්ලෝ තමයි මට කියන්න ඕන. දැන් මේක මම කිව්වේ මොකද්ද? හැන්ද නටනවා. දැන් සාමාන්‍යයෙන් අපි
1: හැන්දාවේ මං ඇවිදිනවනේ. කරුවලේ මං යනවා.
0: ඉතින් නෑ නෑ නෑ හැන්දාවේ නෙමෙයි. හැන්ද.
1: දැන්
0: හැන්ද. හරිද?
1: අර හැන්දෙන් අපි කන්න.
0: අන්න හරි.
1: හැන්ද.
0: ඔව් හැන්ද. හරිද?
1: උත්තරේ හැන්දද?
0: නෑ නෑ උත්තරේ හැන්ද නෙවෙයි. දැන් අපි කෑමක් හදනකොට දැන් ඔයගොල්ලෝ දන්නවනේ අම්මලා ආච්චිලා කෑම හදනකොට හැන්ද පාවිච්චි කරනවා නේද? හැන්දෙන් හා නේද? නා දැන් ඒ වගේ හැන්ද නටනවා කියලා කියන්නේ ඒකට. හැන්ද ඕන. ඊළඟට මේක හදන්න කූරකුත් ඕනේ.
1: කූර?
0: ඔව්. හරිද? නැහැ ළඟට ආවා.
1: ළඟට ආවා.
0: ඔව් ළඟට ආවා. හැමදාම වෙන්නේ ඕක. පැංචි ළඟට අරන් එනවා. ඇයි පැජ රක්ගල උත්තරේ
1: කොකිස් සච්චුව
0: නෑ කොකිස් සච්චුව නෙවෙයි
1: එහෙනම් මොකක්
0: එහෙනම් ඒ වගේ කෑම කියන්න කල්පනා කර
1: කෝට්ට
0: නෙවෙයි
1: කූරක් වගේ
0: නෑ කූරක් ඕනේ දැන්
1: දිගේකට ඒක මලක් වගේද මේක වගේද
0: නෑ ඒක මලක් වගේ නෙවෙයි
1: ඒක මොකක්ද
0: ඒක මලක් වගේ නෙවෙයි දැන් ওই කොකිස් එක්කම තියෙන කෑම මතක් කරගන්න දෙන්නම හොයාගත්ත මොකද පැංචි ළඟට අරන් එනවා හැමදාම ඊට පස්සේ පැංච උත්තරේ කියලා දැන් දෙන්නම තමයි උත්තරේ හොයාගත්තේ දැන් හැන්ද නටයි කියන්නේ ඇයි දන්නවද? අර කූරක් තියාගෙන ඒ කොණ්ඩෙ ගන්නවනේ. ඒ කොණ්ඩෙ ගන්නකොට ඒ හැන්ද. හැන්දින් තෙල් ටික දානවා නේද? කොණ්ඩෙ ගන්න. ආ. දැන් දුඹුරු ළමයා රතු ළමයා කියලා තමයි සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ. දැන් මං දුඹුරුයි කියලා කිව්වේ. කැවුම් දුඹුරු පාටයිනේ. ආ. තෙලේ නටනවා නේද?
1: රතු ළමයා
0: කියලා කියන්නේ මෙහෙම ඉතින් අපි රතු කියලා කියනවා ජනවහරි දැන් ඒ සාහිත්‍යමය විදිහට අපි කියනවා ඉතින් රතු පාටයි දැන් ඕගොල්ලෝ පොඩි හින්දා ඔක දැන් රතු කියලා කිව්වම එක පාට තක්කාලි කියවනේ ඒක තමයි මම දුඹුරු කියලා කිව්වේ හරිද ආ එහෙනම් දැන් අපි යමු දැන් කැවුම් උත්තරේ අපිට මේ උත්තරේ කැවුම් කියලා යාළු ගොඩ දෙනෙක් අපිට කිව්වා හරිද ඉන්න බාන්න කෝ
1: නම නෑනේ
0: ඉන්න මම කියන්න අපිට වට්ස්ඇප් කරා සසිදු සත්සර බණ්ඩාර හරියටම උත්තරේ කිව්වා කොණ්ඩ කැවුම් කියලා. ඊළඟට තවත් යාළුවෝ තාරුක කිව්වා අපිට හරියටම උත්තරේ. ඊළඟට තවත් එරන්දි කිව්වා අපිට හරියටම උත්තරේ කොණ්ඩ කැවුම් කියලා. මලින්දි කිව්වා අපිට හරියටම උත්තරේ. සනුෂි කිව්වා උත්තරේ අපිට ගොඩාක් දෙනෙක් හරි උත්තරේ කිව්වා කොණ්ඩ කැවුම් කියලා. හරි එහෙනම් අපි යමුද?
1: හා
0: මම යාළුවන්ට යනවා කියලා අපි යමු. නැහෙටත් කලබල පැංචා වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරියටම උදේ 8ට
1: මම ඔයාලගේ දඟනටි පැන්ටි ටාටා බයි බයි ආදරෙයි. මම කලබල පැංචා බයි. ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
0: ඕගොල්ලෝ එහෙනම් අපේ පැංචයි පැංචි කිව්ව විදිහට පරිස්සමට ඉන්න ඕන සතුටෙන් ඉන්න ඕන නැහෙට කසරි නැන්දත් එක හරියට මුදේ 6 ඉඳන් 8 වෙනකන් කලබල පැංච අහන්න ඕන. ගිහලනම් මං ඔයාලගේ ආදරණීය සචේනි නැන්ද උදේ 7:54 වෙලාව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් යනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: උදේ 7 විනාඩි 57යි
0: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුං ඇට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
7: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා රුපියල් ලක්ෂයක discount එකක් helmet jacket free KD Rice Leader 125 bike KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි 077-406-43-97
8: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා Travel Net
8: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් Travel Net තමතන්න 0112-863-363 0776-716-3672

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ Hey yo, yana yana hama tana anytime fit when a flavor delakiri padamak. Well I know gana denuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
1: සුබ දවසක් වේලාව 8:00.

0: Sēma mohotak man rasavat karai.
1: Madde āchār dharma surak min sakasana prōrti samaga.
2: Net News.
3: Kavadat aluk kāgit net.
4: Net FM. Sansāra katandara. Sansāra katandara. Enna. Api. ජීවිතය ආදරෙන් කියවා ගමු.
5: පෝය පුරපස සඳ අහසේ තියෙන ලස්සන රාත්‍රියක චමත්කාරය දැකලා අලුත් අරුණලු උදා වෙන සෙනසුරාදාවක අදත් සංසාර කතන්දර ආරම්භන්නට අවසරයි.
6: ඉතින් මේ පෝය සඳේ සෙවනැල්ලේ කොයිතරම් දේවල් සිද්ධ වෙන්නේ නැද්ද තරංග?
5: සමීර මම කැමතියි ඒ සඳේලිය හැමින් හැමින් මෝදු වෙමින් පවතින කාලවකවානුවක කාර්යාලයේදී ඔබ අපේ රටේ පහුගිය දින ටිකේ දියත් වුණු සාම පහගමන ගැන කියපු සමහර දේවල් ටිකක් මගේ අසන්නන් එක්ක බෙදා ගන්න.
6: අනිවාර්යයෙන්ම තරංග, මේක මහා අසිරිමත් පහගමනක්. අපි එහෙම කියන්නේ ලංකාවේ මිනිස්සු කොහොමත් හරි ශ්‍රද්ධා සම්පන්නයිනේ. ඒ ශ්‍රද්ධාව දෝරේ ගලා ගිය අයුරු අපි දැක්කා. අපේ ගෞරවනීය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ, පිය ධම්මෝ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගේ පාදවලට කිසිදු පීඩාවක් නොදැනෙන්න අපේ මිනිස්සු හරීම සුන්දරව බොහෝ දේවල් කරා.
5: ඔව් සමීර.
6: ඒ විතරක් නෙමෙයි තරංග, නිකන් හිතන්න මහා දවාලක මේ දවස්වල කොහොමත් ඉර හොඳටම රස්නේනේ. ඒ වගේ වෙලාවක අපි විනාඩි 5ක් එළිය ඇවිද්දොත් අපේ ඇඟට මොන වගේ දෙයක් වෙයිද?
5: ඔව් සමීර, ඇත්තටම සමීර ඒ කතාව කාර්යාලයේදී මාත් එක්ක බෙදා ගන්නකොට මමත් පුදුම වුණා. ඔව් නේද, උන්නාන්සේලා ඒ තරම් ගිනියම් ඉර එළියක සාම පාගමනේ ගින්නි තාර පාරවල් වල ඇවිදලත් ඇස්වහක් නෑ බලන්න පිනේ බලමහිමේ දිලිසෙන ලස්සන නේද?
6: අපි ටිකක් අර කළු අඟුරු කෑලි වගේ කළුණත් උන්වහන්සේලා අපි දැසින් දැක්ක, අපේ net තුලින් දැක්ක රත්තරම් පාටින් බබලනවා. ඉතින් ඒ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම වැඩම කළ ස්වාමීන් වහන්සේලාගේ හිතේ තියෙන බලයට අපි සංසාර කතන්දර තුරින් නමස්කාර වේවා කියලා කියනවා.
5: සාදු සාදු සාදු.
6: ඉතින් බෝධිසත්වයන් ගැන කතා කරනකොට බෝධිසත්ව ලක්ෂණ තියෙන මිනිසුන් අදත් ඉන්නවා කියලා අපිට දැනුණු කාලයක් තමයි පහුගිය සතියක කාල සීමාව.
5: ඒ විතරක් නෙවෙයි සමීර, එහෙම පින බලවත් වුණාම ඒ භාග්‍යවන්තකම ඉඳුරන්ගෙන් සිරුරෙන් පවා පේන විදිහ තමයි අපි දැක්කනේ සජීවීව.
6: ඉතින් මේ බෝධිසත්ව කතා ගොඩක් එක්ක සංසාර කතන්දර අපි හැම සෙනසුරාදාම අරගෙන එනවානේ. දැන් අපි සූදානම් වෙන්නේ මේ උන්මංග ජාතකය ගැන කතා බහ කරන්න. මතකන තරංග ගිය සතියේ ධර්ම යුද්ධයකට එළඹෙන ලෑස්තුණානේ. දැන් ඔන්න ධර්ම යුද්ධය ගැන පණිවිඩය ඇවිල්ලා. අපි බලමුද මොකද්ද මේ වෙන්නේ කියලා.
5: බලමු.
7: පැමිණෙන්න මහෞෂධයනි, පැමිණෙන්න.
8: අවසරයි දේවයන් වහන්ස.
7: මා හදිසියෙන් නොබව මෙසේ කැඳවූයේ අනපේක්ෂිත පණිවිඩයක් අපට ලැබුණු නිසයි. චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගෙන්.
8: චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගෙන්?
7: එහෙමයි පුතණ්ඩ. ඔවුන් ඉක්මන් පිළිතුරකුත් අපේක්ෂා කරන බවත් එයින් හැඟෙනවා.
8: කුමක් ගැනද දේවයන් වහන්ස?
7: ධර්ම යුද්ධයක් සඳහා කැඳවීමක්, අභියෝගයක් අපට.
8: ධර්ම යුද්ධයක්?
7: මට ඒ ගැන වැටහීමක් නෑ පුතණ්ඩ. මෙන්න ඒ පණිවිඩය.
8: එසේනම් බලමු. රජවරුන් දෙදෙනාගේම පණ්ඩිතවරු දෙදෙන එක්තැනකට පැමිණෙද්දී පණ්ඩිතවරු දෙදෙනාගේ සම වූ ධර්මයෙන් ජයපරාජය සිදුවන්නේය. ඉදින් යමෙක් ධර්ම යුද්ධයට නොපැමිණියේ නම් එයම පරාජය නම් වන්නේය. මෙහි සඳහන් වන පරිදි මේ දෙපාර්ශවයන්හි සේනා අතර කෙරෙන යුද්ධයක් නෙවෙයි රජතුමනි.
7: ඒ බව නම් වැටහෙනවා පුතණ්ඩ.
8: කොන්දේසි පනවා ඇත්තේ ඔවුන්ගේම මනාපය අනුවනේ.
7: කුමක්ද පුතණ්ඩ මේ පවසන ධර්ම යුද්ධය?
8: ධර්මයෙන් යුද්ධය. එසේ නැත්නම් යුද්ධයෙන් ධර්මයේ යෙදෙන්නේ කෙසේදයි සිතන්නත් අපහසුයි. එසේ වුවත් දේවයන් වහන්ස මේ ඊනියා ධර්ම යුද්ධයට අප මුහුණ දුන්නත් නොදුන්නත් අපගේ රාජ්‍යයේ ස්වාධීනත්වයට ඉන් කිසිම බලපෑමක් සිදුවන්නේ නැහැ දේවයන් වහන්ස.
7: එසේනම් මහෞෂධිනි, ඔවුන් අප මේ ඊනියා යුද්ධයට කැඳවීමේ අරමුණ කුමක් විය හැකිද?
8: දේවයන් වහන්ස, චූලනී බ්‍රහ්මදත්ත රජුටත් ඔහුගේ සගයන්ටත් දැන් ප්‍රත්‍යක්ෂයි මහා සේනාවක් කැටුව පැමිණ අපේ රාජ්‍ය යටත් කර ගැනීමට ඔවුන්ට නොහැකි බව. ඒ නිසා කිසියම් නාමික ජයක්, සැනසිලිදායක යමක් දිනාගන්න ඔවුන් උත්සාහ කරනවා විය හැකි.
7: මෙය ඔබ පිටතට ගෙන්වාගෙන ඔබට හානියක් සිදු කිරීමේ චේතනාවෙන් යෙදු උපායක් වෙන්නත් පුළුවනි.
8: මෙහි ඇති අවධානම මම බැහැර කරන්නේ නැහැ දේවයන් වහන්ස. කේවට්ට පඬිතුමා අන්වන පුද්ගලයෙක් නොවේ දේවයන් වහන්ස. කෙසේ වුවත් සියයක් රජවරුන්ගේ පිරිස් අතර මා යොදවා ඇති යෝධයන්ගේ පක්ෂපාතිත්වය කෙරෙහි විශ්වාසය තැබිය හැකි අපට.
7: එසේනම් පුතණ්ඩ, ඒ සඳහා සුදුසු මණ්ඩපයක් අප්‍රමාදව සූදානම් කළ යුතුයි. නගරයෙන් පිටත.
8: නගරයෙන් පිටත. ආරක්ෂක පවුරත් පළමුවෙනි දියාගලත් අතර බටහිර වාහල් කඩ අසල ප්‍රමාණවත් වෙනම මණ්ඩපයක් ඉදිකිරීමට.
7: කොමක්ද ඔබේ සැලැස්මයි ගැන?
8: සියයක් පිරිසකට අසුන් ගැනීමට දෙපාර්ශ්වයටම ආසන. ඊට පිටුපසින් දහසක පමණ පිරිසකට රැඳී සිටීමට ඉඩ කඩ සහිත මණ්ඩපයක් බටහිර වහල් කඩට දකුණු පසින් හෙට හිරු පායන්නට පෙර ඉදි කළ යුතුයි දේවයන් වහන්ස.
7: එසේනම් පුතණ්ඩ, අප්‍රමාදව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙස ශිල්පීන්ට දන්වන්න.
8: එසේමයි දේවයන් වහන්ස. මා සිතනවා චූලනී රජතුමාගේ හසුනට දැන් පිළිතුරක් යැවීම සුදුසු බව.
7: ඒ කෙසේද පුතණ්ඩ?
8: අපි මේ අයුරින් සැකවින් ලියා යවමු. චූලනී බ්‍රහ්මදත්ත රජතුමනි, ඔබගේ කැඳවීම පරිදි මගේ පඬිත මහෞෂධයන් ඔබගේ පඬිත කේවට්ටයන් සමග ධර්ම යුද්ධෙහි යෙදීම සඳහා බටහිර වාසල අසල ඉදි වූ නව මණ්ඩපයේදී හෙට උදෑසන කාලයේ පෙනී සිටිනු ඇත. ඒවගත් මෙසේම මියුළු නුවර වේදේහ රජුවම්හ එපමණයි.
7: හොඳයි පුතණ්ඩ, ඒ හසුනමා යවන්නම්. ඔබ විවේක ගන්න.
5: සමීර බලන්න, වේදේහ රජතුමා මහෞෂධ පණ්ඩිතයන්ට කොයි තරම් ආදරේද? ඇත්තටම එතන තියෙන්නේ තාත්තා කෙනෙක්ගේ දරු සෙනෙහස නෙවෙයිද?
6: අනිවාර්යෙන්ම වේදේහ රජතුමා මහෞෂධයන්ට සලකන්නේ තමන්ගේම පුත්‍රයාට වගේ. ඉතින් ඒ ආදරෙත් එක්ක අපි ඊළඟ කතාංගයෙන් බලමු දැන් මේ ධර්ම යුද්ධයට යන්න කොහොමද සූදානම් වෙන්නේ කියලා.

සංසාර කතන්දර අහගෙන ඉන්න අතරේ තෙන්නාට පුළුවන් අපිට ආවට හිතන දේවල් 0711 95 95 95ට ලියන්න. අපේ WhatsApp නම්බර එක 0711 95 95 95. ඉතින් මෙහෙම කියනකොටම අපිට Singapore ඉඳලා අපේ ආදරණීය හිතවතිය එවලා තියෙන මැසේජ් එකක්. තෙරුවන් සරණයි සමීර තරංග. අනේ අර උන්වහන්සේලා පාගමනින් දැක බලා ගන්න නොහැකුණත් උන්වහන්සේලාගේ ගුණ කියනකොට පුංචි කඳුලකුත් ආව නොදැනීම. හරි ආදරෙන් ඉත් අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා Singapore ඉඳන් අපේ ආදරණීය හිතවතිය. ඉතින් හැමෝටම ආදරේ කියලා ඇය සඳහන් කරලා තියෙනවා. ලස්සන සුබ පැතුමක් එක්ක ඉතින් නිගම්බෝල ඉඳලා ධනංජය බණ්ඩාර සෙන්ටර් ටෙනිස් රෝඩ් එකේ ඉඳලා ආදර සමීර තරංග හදත් ගොඩක් ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. ඔයාලා දෙන්න වචන අදහස් ප්‍රකාශ කරන විදිහම ගොඩක් ලස්සනයි කියලා තියෙනවා. ගොඩාක් ස්තුති. පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් දෙන්නට බුදු සරණයි කියලා තියෙනවා. මාතලේ ප්‍රියදර්ශනී, ඔයාව කොහොමද අපි ඉතින් අමතක කරන්නේ නේද? ඔයාත් ලස්සනම ලස්සන හාට්ස් ගොඩාක් එක්ක අපිට ලස්සන මැසේජ් එකක් කියවලා තියෙනවා. ඉතින් ප්‍රියදර්ශනී වගේම ඔයාටත් පුළුවන් අපිට මේ වගේ ලස්සන අදහස් කියන්න.

මේ තරම් ආදරෙන් අපිට මැසේජස් එවද්දී නොකිය වෙන්නේ කොහොමද? ලස්සනම දවසක් වේවා ආදරණීය තරංග සමීර. අද නම් සංසාර කතන්දර අහගෙන ඉන්නේ උනට මැසේජ් එකක් දාගන්න ඕනේ කියලා හිතුණා. අද පින්කමුකුත් ගෙදර තියනවලු මහ ගෙදරලු ඉන්නේ. ඉතින් අපිට කියලා තියෙන මේ පණිවිඩ ඔක්කොම මහරගම

0: ඔහොම ලිව්වාම අපිට වත්සප්. ඉතින් සුබ දැසනක් දෙන්නට මාදරණීය තරංග සමීර ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නවා. ගම්පල ප්‍රියදර්ශනී අපිට එහෙම මැසේජ් එකක් තියද්දි වෙලාවත් මතක් කරන්න. උදේ 8 විනාඩි 16යි.
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයට කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අදම මතන්න 0.768800 මහ බැංකුව විසින් බලපත්‍ර ලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට
4: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
1: vishwasayen obage prathilabha raid karaganna CBC finance samaga maasa 37ka jyeshtha purawesi sthawara tempathu sadaha warshika poliya 13%. CBC finance adama matanna 0.768800 maha bankuwa visin balpatra lak commercial bankuwata poorna anubaddha pitch a sthawara shreni gatha kirimak sahita samagamaki
5: විජය නූඩ්ල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
0: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක. දැන් ඔන්න ධර්ම යුද්ධයට අවශ්‍ය සියලු කටයුතු මේ නගරයේ සූදානම් වෙනවා. මල්, කම්ලිය, කම්මේ සියල්ලෙන් සූදානම් කරලා ලස්සන මණ්ඩපයක් හදනවා වගේ මට පේන්නේ.
7: ඒ අතරේ සමීර, අමරාදේවි මහෝෂධ පණ්ඩිතයනුයි අතරේ මොකක් නමුත් කතා බහක් සිද්ධ වෙනා නේද?
0: අපි හමු දේ පැත්තට බලන්න.
7: යම්
8: ස්වාමීනි, දිවාහාරය සඳහා ඔබ නොපැමිණෙන බව දැනුණු විට මට වැටහුණා ඔබට හදිසි රාජකාරියක් පැවරී ඇති බව.
9: සොඳුර, මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු දැන් අවසානයි. මල්වැල් සැරසිලි ආදිය ගැනත් ඔවුන්ට නිසි උපදෙස් දීමෙන් පසුවයි මා පැමිණියේ.
8: එය තාවකාලික මණ්ඩපයක් නම් කුමකටද ස්වාමීනි සැරසිලි?
9: එසේ සිටිය යුතු නැහැ සොඳුර. එයට උත්කර්ෂවත් පෙනුමක් තිබිය යුතුයි. පැමිණෙන රජවරුන් කෙරෙහි අප තුළ එතරම් ගරුසරුවක් නැතත් එවැන්නක් තිබෙන බව ඔවුන්ට ඒත්තු ගන්නට සැලස්වීමෙන් ඔවුන් සතුටක් ලබනවා. ඒ අතරම අපේ උදාරත්වය ගැන හැඟීමකුත් ඔවුන් තුළ පහළ වෙනවා සොඳුර.
8: ස්වාමීනි, ධර්ම යුද්ධයක් ගැන මා කවදාකවත් අසා නැහැ. ඒ නිසා මාත් මනාපයි ඒ නරඹන්න.
9: දුම්බරා දේවීන්ට ඔබව අමතක වන්නේ නැහැ. සොඳුර, ඔබ කැඳවාගෙන යාම සඳහා ඇගේ අශ්‍රියය වනු ඇති.
8: ස්වාමීනි, රජවරුන්ගේ ආසන පේලි දෙපාර්ශවයෙහි ඔවුන්ගේ පිරිසත් රඳවන්නේ නම් එය කල්පනාවෙන් සැලසුම් කළ යුතු නොවේද?
9: එසේය සොඳුර. ඔබ දන්නවානේ, ඒ රජවරුන් යටතේ සේවය යොදවන ලද මගේ යෝධයන් පිරිසකුත් සිටින බව. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මට සමීපව රඳවා ගැනීමයි මගේ අපේක්ෂාව.
8: ඔබේ ආරක්ෂාව සඳහා නම් ස්වාමීනි, ඔවුන් ඔබ සමීපෙහි නොව කේවට්ටාචාරීන් සමීපව තැබීම වඩා සුදුසු බවයි මට නම් හැඟෙන්නේ.
9: නිවැරදි සොඳුර, නිවැරදි. ඔබ ප්‍රඥා සම්පන්නයි. එදා මා හස්ත මුද්‍රාවෙන් ඔබේ තොරතුරු විමසූ විට නොපැකිල ඒ අයුරින්ම පිළිතුරු දුන් මුල් අවස්ථාවේදීම මා ඒ බව වටහා ගත්තා.
8: ස්වාමීනි, කුමක්ද? හීයක්.
9: ඔව්, පවුරෙන් පිටත සිට විදුලි ලැබු හීයක්.
8: ස්වාමීනි, ඔබට අනතුරක්ද?
9: නෑ නෑ සොඳුර, එහි යමක් ගැට කසා තිබෙනවා. හදිසි පණිවිඩයක් විය හැකි.
8: ඒ කුමක්ද ස්වාමීනි?
9: ධර්ම යුද්ධයක් පිළිබඳව කේවට්ට ආචාර්යින් සහ චූලනී රජතුමා අතර සංවාදයක් පෙරදින සිදුවිය. එහිදී ආචාර්යින් මෙසේ පවසනු මා විසින් අසන ලදී. රජ්ජුරුවන් දෙදෙනාගේ පඬිතවරු දෙදෙන එක්තැනකට පැමිණ ආචාර කරද්දී පළමුව ඉන් අයෙක් වැඳ ආචාර කළේ නම් වැඳා වූ පක්ෂයේ රජහට පරාජය අත්වන්නේය. වැඳුම් ලත් පක්ෂයට නිතැතින්ම ජය අත්වන්නේය. ඔබතුමාගේ දැන ගැනීම සඳහා මෙම පණිවිඩය එවමි. මෙයයි එසේනම් ධර්ම යුද්ධයේ රහස. ඔහුගේ අපේක්ෂාව මගින් වැඳුම් ලබා ජය ගැනීමයි.
8: එසේනම් ස්වාමීනි, ඔබ ඔහුට නොවැඳුත් සටන ජය පරාජයෙන් තොර එකක් වනු ඇති. නරඹන්නන්ට නම් ඒ නීරස විය හැකි.
9: නැහැ සොඳුර, එසේ වන්නේ නැහැ. මම ඔහුගෙන් වැඳුම් ලබාගෙන ජයග්‍රහණය කරනවා.
8: ඒ කෙසේද ස්වාමීනි? ස්වාමීනි,
9: මේ ධර්ම යුද්ධයට පිවිසෙන්නට පෙර අපේ රජතුමා බැහැදැකිය යුතුයි.
7: සමීර, මේක නම් ලොකු කුමන්ත්‍රණයක් වගේ.
0: ඔව්.
7: ඇත්තටම මොකක් වෙයිද?
0: මට හිතෙන්නේ මහෝෂධයන් දිනන්න මොකක් හරි දෙයක් කරයි වගේ. ඇයි මේ රජතුමා හම් වෙන්න යන හදිස්සි තීරණය කළේ? අපි ඊළඟ කතාංගෙන් අහලා බලමු.

සංසාර කතන්දර අහගෙන ඉද්දිත්ින් ඔය වගේ ප්‍රශ්න තියෙනව නේද? එතින් සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් අපිට කවුද මේ ශාමිනී රණසිංහ සංකපාලින්දලා ලස්සන පණිවිඩයක් කියවලා තියෙන. ඉතින් ශාමිනී ඔන්න ඔයාගේ පණිවිඩෙත් අපි කිව්වා සංසාර කතන්දර එක ආදරණීය තරංගාට සහ සමීර සුබු දැසනක් වේවා කියලා කියනවා. වෙසක් සඳ මේ කියන එකක් නැහැ ඉක්මන්ට අදත් ආව ඔබ දෙන්නත් එක්ක මියුළු නුවර ඇවිදන්න යන්න. වේද රජතුමත් හරි ආදරණීයයිනේ. සංසාර කතන්දර වලට දැන් ඇබ්බැහි වෙලා තෙරුවන් සරණයි. පස්සර ඉඳලා රමණි සුමේදා ඒ විදිහට ලස්සනම ලස්සන මැසේජ් එකක් අපිට තියලා තියෙනවා. බලන්නකො, good morning තරංගයන්, සමීර බ්‍රදර් සිස්ටර්, have you great time with සංසාර කතන්දර, god bless you all you. I'm Nadeshani akka from Tibbatugoda Ganeemulla. ඉතින් නදේශානි ඔන්න ආගම මැසේජ් එකත් අපි කොහොම ලස්සනම ලස්සන පික්චර් එකකුත් අපිට එවලා තියෙනවා. හරි, ගනේමුල්ලේ රසිකත් අපිට ලස්සන මැසේජ් එකක් තියලා තියෙනවා. මගේ අම්මා නෙත්තන් දුවන කෙනෙක්. ඒත් ඔයාලා නිසා යාලට නෙත් ලැබිලා. සාහිත්‍යයට එයා ඉගෙන ගද්දී නැවත ආවර්ජනය කරලා දෙනවට ගොඩාක් පින් කොහොම පින් දෙන්නද මන්දා කියලා තියෙනවා. ඒ වගේ දේවල් අපේ හිතටත් හරි ආදරෙන් බලපානවා. ස්තුතියි රසිකා මේ ප්‍රතිචාරයන්ට.

0: නැත්තෙම් සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: අපි ආයෙත් මේ සෙනසුරාදා විසංසාර කතන්දරත් එක්ක දැන් අපි හැමෝම බලාගෙන ඉන්නේ මේ ධර්ම යුද්ධය පටන් ගන්නකම්.
2: සමීර දැක්කද කේවටයන් කලින්ම ඇවිල්ලා මහෞෂධ පඬිතුමා නම් තාම නෑ වගේ නේද?
1: කේවටයත් බලාගෙන ඉන්නේ මහෞෂධ පඬිතයන් එනකම්.
3: මේ වේදිකාවට මා පැමිණ දැන් හෝරාමකටත් ආසන්නයි. මහෞෂධයන් පැමිණෙන බවට ලකුණක්වත් නෑ. නිකරුණේ කාලයේ මහෞෂධයන් අස්සියෙන් බැස්සා. යහුසුනුව පැමිණෙන මා ඉදිරියට. වයසින් ලාබාල වුණත් පෙනුමින් ආරෝහ පරිණාහ දේය සම්පන්න පුද්ගලයෙක් නෑ.
4: ස්වස්ති ශ්‍රී කේවට්ට ආචාරිණී.
3: ස්වාගතයි මහෞෂධේනේ, ස්වාගතයි. පැමිණෙන්න වේදිකාවට පැමිණෙන්න. මෙසේ හඳුනා ගන්නට ලැබීම මාගේ ඉමහත් සොම්නසට හේතුවක්.
4: මට නම් ආචාරිණී, මීට පෙර කිහිප වරක්ම ඔබ දැක ගන්න ලැබුණා.
3: ඒ කෙසේ වෙතත් මහෞෂධේනි, අපි දෙදෙනාම පඬිතයෝ වන්ම. ඔබ නිසා අවුත් මෙතෙක් කල් මෙතන වසන අපට ඔබ අමුතු පඬුරක්වත් එව්වේ නැහැ. එවැනි සාදරයක් පමණක්වත් නොකලේ මන්දැයි අපට වටහා ගැනීම අපහසුයි.
4: ආචාරිණී, ඔබට ප්‍රදානය කරන්න තරම් සුදුසු පඬුරක් සපයා ගැනීම තරමක් දුෂ්කර වුණා. එහෙත් අද මා පැමිණියේ හිස් අතින් නොවේ. මෙන්න මෙන්න ආචාර්ය,
3: මහා අනර්ග මාණික්ක රත්නයක් මේ.
4: ආචාර්යනි, මේ බඳු මාණික්කයක් ලොව අන් කිසිදු තැනක නැහැ. මේ අත්ලේ නොතබා ඇඟිලි මත රැඳවීම වඩාත් සුදුසුයි. පිළිගන්න ආචාර්යනි, පිළිගන්න.
3: ගිලිහුණානේ. එය අවුලා ගත යුතුයි අප්‍රමාදව.
4: කේවට්ට ආචාරිණි, ආචාරිණි මට නොවඳින්න. මම වයිසින් බාලයෙක්නි. මට නොවඳින්න ආචාරිණි. නැගී සිටින්න, නැගී සිටින්න කේවට්ට ආචාරතුමනි. එම්බල අඥාන කේවට්ටය තොප මගෙන් වැඳුම් ගන්නටද අපේක්ෂා කළේ?
5: මොනවා? එසේ නම් අප අයිනුත් පරාදයි. අපේ මහලු ආචාර්යා තමාගේ මුණුපුරුකුවෙන් ඔහුට වැඳ වැටුණා. ධර්ම යුද්ධය. දැන් ඉතින් පිටත් වී ආපසු යාම හැර වෙනත් කළ යුතු දෙයක් නැහැ.

0: සමීර බලන්නකු ඒ වෙච්ච වැඩේ. කවුද හිතුවේ මහෞෂධ පඬිතුමා මේ වගේ වැඩක් කරයි කියලා?
1: අන්න ඒක තමයි මහෞෂධ පඬිතයන්ගේ උපායශීලී ඥානය කියන්නේ. ඔන්න ඉතින් ධර්මයේ උද්දීන් කේවට්ටය පැරදුනා. අපි බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා ඊළඟ කතාංගයේදී.
2: නෙත්තෙෆෙම් සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක්
1: නැහැ. 8:32යි.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: ඉතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
2: හීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිල කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි කස්ල ග්‍රෑම් 100ක් රුපියල් 13යි ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි හීල්ස් නම් බවයි අඩුම මිලයි
3: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047යි 31යි 33යි 540
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත් FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. අපි ආයෙත් සංසාර කතන්දර එක්ක.
2: හොඳයි. දැන් ඉතින් ධර්මයුද්ධේ පෙරදුණු කේවට්ටයන් පැනගන්නයි සූදානම් වෙන්නේ. හැබැයි ඉතින් හොඳම වැඩේ තමයි තරංග හැමෝම කේවට්ටයව තනි කරලා පැනලා ගිහින්.
1: ඒකනේ.
2: කේවට්ටය තනියෙන් මේ ගමනේ යන්නයි හදන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
3: ප්‍රමාදව බැහැර වීම නොවනට හොයි. පසු ගමන් පිටත් වෙනවා. ඔවුන් ලක්කඩ නොහැකි නම් ඔවුන් කැටුව මාත් පසු ගමනට. බැර පින්නකට වගේ අස්සුවෙක් ලැබුණේ. වේගේ වැඩි කළොත් මටත් හැකි වේවි තරතා දේවියක තුදොලාවට සමීප වෙන්න. මා තනි නොකරන්න මිත්තවරුනි. තවමත් මා ඔබ සමගයි. මා තනි නොකරන්න. මා මෞෂධයට වැන්දේ නෑ මිත්‍රවරුනි. මා ඔහුට වැන්දේ නෑ. මා තනි නොකරන්න. දේවින් වහන්සේගේ දෝලාවට ලඟා වුණා. දේවින් වහන්සේ දේවින් වහන්ස මහ කොයාපුත් මෞෂධයට වැන්දේ නෑ. මට සවන් දෙන්න. මට සවන් දෙන්න. මා නැනවත් තලතා දේවිනි. මට සවන් දෙන්න. ඇගේ දෝලාවත් මට පිටුපා ගියා. එත්තේ බුද්දේ විනාශාය බහුබුද්දේ මරණං භවිත්. ආත්ම බුද්ධේ සුඛන්දේති ගුරු බුද්ධේ විශේෂත. නිවැරදි. ඒ නිවැරදි. රජතුමාගේ අස්සිය. රජතුමනි මාගේ රජතුමනි. මා කියන්න කසනු මැනවේ. මාහුට වැන්දේ. මාහුට වැන්දේ. බලනු මැනවේ මගේ රජතුමනි. මගේ මුහුණ දෙස බලනු මැනවේ.
4: ආචාර්යනි ඔබගේ මුහුණ දැන් වෙස් මුහුණක් වගේනේ.
3: මුහුණ පතුරු ගැසි ලෙහෙ වැගිරෙන තුරු වදින වැදුමක් ගැන ඔබතුමා කවදා හෝ අසා තිබෙනවාද රජතුමනි? මා ඔහුට වැන්දේ නෑ.
4: කුමක්ද එසේනම් සත්‍ය?
3: සත්‍ය සත්‍ය රජතුමනි. බොහෝ විට අප දකින අප විශ්වාස කරන සත්‍ය සත්‍ය වශයෙන්ම සත්‍ය නොවන බව පරම සත්‍යක්. මෞෂධයා ධර්ම යුද්ධයේදී අපට කළේ අධාර්මික වංචාවක්.
4: ඒ කෙසේද ආචාර්යනි?
3: ඔව්. අගනා මැණිකක් මගේ අතේ තබමින් එය බිම පතිත වීමට ඉඩ හැරියා. මායේ අසුලා ගන්නට නැඹුරු විටයි ඔහු මේ විපත සිදු කළේ. මාගේ පිටිකරින් අල්ලාගෙන ඒ අතරම ඔහු ආචාර්යනි මට නොවදින්න, ආචාර්යනි මට නොවදින්න කියමින් බෙරිහන් දුන්නා. ඒ මුසාබස් ඇසූ සියලු ජනා රැවටුනේ ඒ නිසයි රජතුමනි. මෙය මට පමණක් නොව අප රාජ්‍යයටම සිදු වූ නිග්‍රහයක්.
4: මාහට දැන් පැහැදිලි. අප දැන් මේ වෙනුවෙන් කුමක් කරමුද ආචාර්යනි?
3: ආපසු ගොස් මෙවුරු නුවර වටලා ගැනීම සුදුසුයි රජතුමනි. මෙවර මම එම රාජ්‍ය ඔබතුමාට අත්කර දෙන බවට සහතික වෙනවා.
4: මහෞෂධයන් අපට විශාල වංචාවක් අවමානය කර තිබෙනවා පැහැදිලි.
3: එහෙමයි.
4: අප ආපසු ගොස් මියුළු නෝර වටලා ගත යුතුයි.
1: අයියෝ සමීර, මං හිතුවේ මේක මෙතනින් ඉවර වෙයි කියලා. බලන්නකෝ ආයිත් මියුළු නෝර වටලන්නනේ හදන්නේ.
2: මිසරේ මොනවෙයිද අපේ ඊළඟ කොටසේදී ඒ ගැන දැනගමු. ওই විදිහට මින් ආදරෙන් සංසාර කතන්දරත් එක්ක.
5: ඉතින් බලංගුට සජු හොඳින් ඉන්නව නේද? ගුඩ් මෝර්නින් දෙන්නටම අපිත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. බලන්න සමීර අයියේ ආලෝකගේ පාගමනේ කැපවීම අපිටත් කැප වුණොත් බොහෝ දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්. තෙරුවන් සරණයි කියලා තියෙනවා. හොඳ අදහස් ඉතින් අපිට ලියන ඕගොල්ලෝ කලතර චන්දි හරිම ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. හරිම සරලයි වදෙන්ටත් නැත් FM කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි කියලා තියෙනවා කලතර චන්දි ඒ විදිහට. එතකොට මේ කවුද මේ මැසේජ් එක වල තියන්නේ? සුබදසනක් තරංග සමීර වදෙන සුපුරුදු පරිදි සංසාර කතන්දර අපිට ලස්සනට සමීප කරනවා. කොමුදු රුවන්වැල්ලේ ඉඳලා පුතාලා දෙන තුෂාන් විසල් එක්ක මහත්තයා අජිතුත් ඉන්නවලු අපිව අහගෙන කියලා ඔන්න කියලා තියෙනවා. ඔයාලා දෙන්න හරීම පූර්වට අපේ මතකයන් අලුත් කරනවා කියලා මේ මැසේජ් එක ලස්සන සුබ පැතුමකුත් එක්ක එවලා තියෙන්නේ. කවුද? ජානකී කුඹුගැටේ ඉඳලා. ඉතින් ජානකී ඔයාටත් සුබ දවසක් වේවා. බලංගොඩ WMM සනත් ස්ටෝස් එකේ ඉඳලා අපිට සංසාර කතන්දර අහගෙන ඉන්නවා. සුබ වෙසක් මාසයක් වේවා කියලා ඔන්න අයත් අපිට කියලා තියෙනවා සනත් ස්ටෝස් එකෙන්. සුජීව මදුරංග යටියන්තර ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. සුබ දවසක් වේවා ඔයාලා දෙනටත්. සංසාර කතන්දර ඉතින් අපි හැමදාම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආදරේ දෙන්නටම ගොඩක් කියලා ඔන්න මැසේජ් එකක් තියලා තියෙනවා. බලමු මේ කවුද මේ මැසේජ් එකේ වලන් තියෙන්නේ කියලා. සවනටලු මිනිස් මීසේ නවනලු සාරයි සංසාර කතා මවන රූහද වත් සනසාලයි කවදත් අලුත් කාගෙත් නෙත් ඒ රස විමසාලයි ආසිරගෙන ඒ ජීවිතේ පුබුදයි මනහාරයි. පුබුද ලක්මාල් වික්‍රමාරා චිංගිරි ඉඳලා අපිට තින් සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් ලස්සන කවියක් ওই විදිහට හැමදාම වගේ අදත් ලියලා තියෙනවා. අපි බලමු තව මැසේජ් එකක් කියවන්න. සුබදසනක් තරංග නැන්දේ සමීර මාම කියලා තියෙනවා. කීර්ති ගිනිගත්තේ ඉඳලා හැමදාම වගේ මැසේජ් එක අපිට කියලා තියෙනවා. නෝරින් යසිරු ඔයත් ඉතින් මේ අලුත් කන්සෙප්ට් එකට හරි ආසයි කියලා තමයි කියලා තියෙන්නේ. හරි කට්ටියමක තෙලා සංසාර කතන්දරත් එක්ක ওই විදිහට මාදරෙන් ඉන්නවා.

0: ගුඩ් මෝනින් දෙන්නටම අපිත් ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා තියෙනවා. පන්දුර ඉඳලා සත්සරණී රසාංගික ආයි විදිහට අපිට මැසේජ් එකක් කියලා තියෙනවා. අපි ආවමත කළෙත් නෑ ඔන්න.
1: ඇඳෙන්නේ ජීවිතේ කතාවදු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
0: 8:45.

0: FM 95.8 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
3: කොහොමනත් ඉතින් හොඳ අයට හතුරුකම් කරන අය ඉන්නේ පිට දේශයන්වල විතරක් නෙවෙයි ළඟ ළඟමත් ඉන්නවා මහෞෂධ පණ්ඩිතුමන්ටත් එච්චරම තමයි.
4: ඔව් ඉතින් තමන්ගේ රාජ්‍යෙම ඉන්න සේනක පුක්කුස කාවින්ද දේවින්ද මේ අයත් බලන්නෙම මහෞෂධයන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරන්න. මහෞෂධයන් හැබැයි මේ ගැන දන්නවා. අපි බලමු ඒ අතරේ මුළු මියුළු නුවරම දැන් ආයෙත් වටලලා මේකට මහෞෂධයන් මේ අභ්‍යන්තර කරදර මැද මුහුණ දෙන්නේ කොහොමද කියලා.
5: සේනක පණ්ඩිතුමනි, කුමක් නිසාද ඒ ගැන ඔබ ඔබේම විසඳුමක් ඉදිරිපත් නොකළේ?
6: දේවයන් වහන්ස, මෙතුමා මෙන්ම මේ පුක්කුස කාවින්ද දේවින්ද පඬිවරුන් තිදෙනාත් මගේ නිගමන දෝෂ දර්ශනයට ලක් කරමින් ඔබ වහන්සේගේ සිත බෙඳවීම පමණයි බොහෝ විට කරන්නේ.
7: දෙවියන් වහන්ස,
8: උදහස් විය යුතු නැහැ පුතන්න. ඒ කෙසේ වුණත් ඔබේ උපායෙන් පළවාහන්නු ලැබූ චූලනී බ්‍රහ්මදත්ත රජුගේ සේනාව ආපසු පැමිණ යලිත් අපගේ නගරේ වටලාගෙන මෙදා පවතින තත්ත්වය වඩාත් අයහපත් ඔවුන් සතර වාහල්කඩ රැකවල් යොදා තිබෙනවා. ඇතුළු නගරයෙන් පිටතට දැන් කිසිවෙකුටත් යා නොහැකි.
6: දේවයන් වහන්ස, ඇතුළු නුවර ජනතාව ආහාර අහේනියෙන් මිය යනු ඇතැයි බියවීමට කිසිදු හේතුවක් නැහැ.
8: එය සැබෑ බව පිළිගත හැකියි පුතන්න. ඒත් මේ සේනක පඬිතුමා පවසා සිටින්නේ වෙනත් කරුණක්. අපේ සාමාන්‍ය ජනතාවට ආහාර පාන හිඟයකින් එතරම්ම පීඩාවක් සිදුවන්නේ නැහැ. සුදහා ගින්දර දරා සිටීම ඔවුන්ට අසීරු දෙයක් නොවන නිසා. ඒත් පාලක පක්ෂයේ අපට එවැන්නක් උද්ගත වුවහොත් එන් උග්‍ර දුර්විපාක ඇති වෙන්න පිළිවෙණි.
6: ටික කලකට ප්‍රමාණවත් ධාන්‍ය දැනට නගරේ ගබඩාවල තිබෙනවා. දේවයන් වහන්ස, ආහාර පාන ගැන කිසිවෙකුට ගැටලුවක් ඇති වුවහොත් මං සූදානම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.
9: අවසරයි දේවයන් වහන්ස, අවසරයි පඬිතුමනි. ඔබතුමා හමුවීමට ආගන්තුකෙක් පැමිණ සිටිනවා.
8: මේ එවන්න ඔහුව.
9: එසේමයි.
6: මේ අවස්ථාවේදී පැමිණෙන්නේ කවරෙක්ද? කුමක් සඳහාද සිතන්නත් අපහසුයි. කිමෙක්ද මානවකය?
10: අවසරයි දේවයන් වහන්ස, අවසරයි පඬිතුමනි. පඬිතුමනි, ඔබතුමා හමුවීමට මා පැමිණියේ මෙන්න මේ වස්තුව බාර දෙන්නයි.
6: අෂ්ටවංක මාණික්කය. මේ ගැන මා ඔබට කෘතඥ වෙනවා.
10: මා අද උදේ ඔබතුමාගේ මැදුරටත් ගියා. සිටියේ අමරාදේවින් වහන්සේ පමණයි.
6: බාර දෙන්න තිබුණනේ අමරාදේවියට.
10: ඔබතුමා අත තිබුණ දෙය ආපසු ඔබතුමා අතටම බාර දීම වඩාත් සුදුසු බවයි මට සිතුනේ.
6: මොහු යහපත් පුද්ගලයෙකු බව මට හැඟෙනවා. පෙනුමේ හැටියට වුණත් වගකිව යුතු සේවයක් පවරන්නට සුදුසු පුද්ගලයෙක් වගේ. මානවකය, හිරු බැසගොස් හෝරාවකට පමණ පසු මගේ මැදුරට පැමිණ මා හමුවන්න.
10: හොඳමයි පඬිතුමනි.
11: මීර, මේ කවුද මේ ඇවිත් ඉන්නේ? කවුරු හරි ඔත්තුකාරයෙක්ද? උපාය දූතෙක්වත්ද?
4: කොමරත් අපේ හිතට සැනසීමක් තියෙනවා තරංගා. මහෞෂධ පණ්ඩිතයන් කෙනෙක් ලේසියෙන් රවට්ටන්න බෑ කියලා නේද?
11: ඔව්.
4: ඉතින් ඒක හින්දම අපිත් යම් මහෞෂධ පණ්ඩිතයන් එක්ක එතුමන්ගේ ගේ පැත්තට
11: යන්.
4: අමුත්තරත් ආරාධනා කළානේ එහෙට කියලා බලමු මොකද වෙන්නේ කියලා. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768-800-700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
12: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's Products නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
13: Kiehl's එකෙන් කාටක දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්
14: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
15: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
16: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0.77 406 43 97.
17: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
18: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
19: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත් FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
2: ඔන්න සමීර, දැන් තමයි අමරාදේවි මහෝෂධ පණ්ඩිතයන්ට කියන්නේ අමුත් එක් ආපු විත්තිය.
3: ඒ ගැන රජමැදුරදිම මහෝෂධයන් දැනගත්තනේ. දැන් ඔන්න මේ වෙලාවේ මං හිතන්නේ ඔය දොරට ගහලා ඇතුල්ට එන්න හදන්නේ ඒ අමුත්තා. අපි බලමුකෝ ඒ කවුද කියලා.
4: ස්වාමීනි,
5: සොඳුර,
4: ඔබ හමුවීම සඳහා අද උදෑසන කිසියම් මානවකෙක් මෙහි පැමිණියා. ඔබ රජවාසලට ගිය බව මා කී විට ඔහු කිසිත් නොපවසා යන්න ගියා.
5: මාලිගයට පැමිණියේ ඔහු විය යුතුයි. අද සවස් කාලයේ පැමිණ මා හමුවන ලෙස මා ඔහුට උපදෙස් දුන්නා. මා අදහස් කරනවා සොඳුර, වැදගත් රාජකාරියක් ඔහුට පවරන්න.
4: කිසිවෙකු පැමිණ සිටිනවා. ඔබ පැවසූ පුද්ගලයා විය යුතුයි ස්වාමීනි.
5: පැමිණෙන්න. දොර විවෘතවයි පවතින්නේ. පැමිණෙන්න.
6: අවසරයි පඬිතුමනි. පඬිතුමාගේ උපදෙස් අනුවයි මා පැමිණි.
5: යහපති මානවකය, අසුන් ගන්න. කුමක්ද ඔබේ නම?
6: මා හැඳින්වෙන්නෙත් ඔබතුමාගේ ප්‍රතිවාදියාගේ නමින්මයි. මගේ නමත් කේවට්ට.
5: මොනවා අපූරුයිනේ. නමෙහි සමානකම අනුව අපට අපහසුතා ඇතිවිය හැකි ඇතැම් විට. එනිසා අපි ඔබ අනුකේවට්ට ලෙස හඳුන්වමු.
6: මගේ අකමැත්තක් නැහැ පඬිතුමනි.
5: සොඳුර, මොහු මා හමුවීමට පැමිණ තිබුණේ අෂ්ටවංක මාණික්කය මට බාර දීමටයි.
4: ඒ කෙසේද අනුකේවට්ටයන් අතට ලැබුණේ?
6: ධර්ම යුද්ධ වේදිකාවට නුදුරනේ මාත් සිටියේ. මැණික බිම ගිලිහි පෙරළී යා විට මාය අවුලා ගත්තා. අපේ පඬිතුමා කේවට්ට ආචාර්යන්ගේ මුහුණ ලෙලියනතුරු බිම අතුල්ලපු අතරේ.
4: එසේනම් ධර්ම යුද්ධයේ ජයගෙන ඇත්තේ අෂ්ටවංක මාණික්කයේ උපකාරයෙන්.
5: අනුකේවට්ටේනි
6: පඬිතුමනි,
5: මම මනාපයි ඔබට විශේෂ මෙහෙයක් පවරන්න.
6: පඬිතුමනි, මිනිසෙකුට කළ හැකි ඕනම කාර්යයක් ඔබතුමා වෙනුවෙන් මම ඉටු කරන්න.
5: මම ඔබට නොයෙක් ආහාර පාන, රස කැවිලි, මත්ස්‍ය මාංශ ආදිය සපයන්නම්. ඔබ ඒවා පෞරෙන් පිටත චූලණී රජුගේ පිරිස් අතර බෙදා දීම.
6: එය අවදානම් කාර්යයක් නේ පඬිතුමනි.
5: ඒ බව මම නොදන්නවා නොවේනේ. එපමණක් නොවේ, ඔබ එසේ ඒවා බෙදා දෙන අතරම වේදේහ රජතුමාටත් මටත් ඔවුන්ට ඇසනසේ අවමං කළ යුතුයි.
6: මට දඟී ලගින්න සිදුවේවි පඬිතුමනි. මා එසේ කළු
5: අනුකේවට්ටේනි, එසේ කරන ලෙස ඔබට උපදෙස් දෙන්නේ මමයි. මෙය හුදෙක් අපේ ප්‍රතිවාදීන් නොමග යවීම සඳහා කෙරෙන නාටකය පමණයි.
6: පඬිතුමනි, එසේනම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට මම සූදානම්.
5: ඒ ගැන සතුටුයි. එසේනම් අනුකේවට්ටේනි
6: පඬිතුමනි,
5: මේ ක්‍රියාමාර්ගය ගැන තවදුරටත් අප සාකච්ඡා කළ යුතුයි. හෙට උදෑසන මා හමුවීමට පැමිණෙන්න.
6: හොඳමයි පඬිතුමනි. එසේනම් අපට යාමට අවසර.
4: ස්වාමීනි, ඔබ අර ධර්ම යුද්ධය ජයගෙන තියෙන්නේ
5: ඍජුකං ඍජුකං චෛව වංකං වංක මේවච අවංක පුද්ගලයා සමග අවංකවත් වංකයා සමග වංකවත් කටයුතු කිරීම සුදුසු බවයි එහි අර්ථය සුඳුර.
2: අමරාදේවි දැන්න මේ උපාය ගැන හරියටම දැනගත්තේ. සමීර, තමන්ගේ සැමියාගේ ජයග්‍රහණයකදී ඒ ස්වාමියාට ඇත්තටම ආදරය කරන බිරිඳකට ඒ ජයග්‍රහණය තරම් වෙන සතුටක් තියෙන්න පුළුවන්ද?
3: අනිවාර්යයෙන්ම තරංග. තරංගට මොකද හිතෙන්නේ දැන්? මහෞෂධ පණ්ඩිතයන් එතෙන් දෙහැරි අපූර්ව දෙයක් කියනවා. තමන්ට අවංකවම ආදරය කරන කෙනෙක්ට, එහෙම නැත්නම් තමන්ට අවංකවම කටයුතු කරන කෙනෙක්ට පැලෙන්න අපි අවංක වෙන්න ඕනේ.
2: ඔව්, ඇත්තටම.
3: හැබැයි තමන්ට වංකව කටයුතු කරන කෙනෙක්ට අපි වංකව ටිකක් උත්තර දුන්නත් කමක් නැහැ කියලා මහෞෂධ පණ්ඩිතයන් කිව්වා.
2: පැලෙන්න වංක වෙන්න ඕනේද?
3: එහෙනම් අපි ඊළඟ සතියේත් බලමු සංසාරයක් තරම් මේ දිගු කතන්දර මාලාවේ දීර්ඝතම ජාතක කතාව උමංග ජාතකයේ ඊළඟට මොකද වෙන්න කියලා
2: බලාගෙන ඉන්න. සංසාරය කියන්නේ දුරචාරිකාවක්. කැමතිනම් මේ වගේ කතාන්දර අහලා සංසාරය කෙටි කරගන්න පුළුවන් මාවතක් හොයාගන්න අපිත් ඒකට සූදානමින්.
3: ගේගෙනක් මම සමීර.
2: මම තරංගා. ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
7: Red FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Will I make gana danuwa? Wasakala kiri fun ekak piri elakiri kiri.
9: සුබ දවසක්. වේලාව දවසක්.

සුබදසන කලවදසන නවයයි විනාඩි 5යි අපි හලහලෝ සති අන්තය පටන් ගන්න හදන්නේ සෙනසුරාදා දවස. අලුත් මාසයක් පටන් අරගෙන තියෙන්නේ නේ. හරියටම බැලුවොත් මේ අවුරුද්දේ භාගයක් ඉවරයි. නේද? භාගයකට කිට්ටු වෙන්න ඉවරයි කියලා හිතමුකෝ නේ. Right, okay. මේ මාසෙ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට අලුත් මාසෙ පටන් ගන්නකොටම සෙනසුරාදා දවසේ ඊයේත් නිවාඩු, අදත් නිවාඩු, හෙටත් නිවාඩු නේ. ගෙන්සා නිවාඩු පාඩු ඉන්න ගමන් හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න චාන්ස් එක තියෙනවා. සෙනසුරාදා උදේ පාන්දරම වැඩ පටන් අරගෙන තියෙන ඔයාට හාසම සිඳුරිකක් අහන්න දෙන්න පුළුවන්. දවල් 12 වෙනකම් මාත් එක්ක හිටියොත් ඔයාට පුළුවන් කතා කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටිය එකතු කරගෙන සිඳුවක් අහන්න. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ඔයාලා දිනේ අද හෙලෝ හෙලෝ සතියන්තේනේ. හයි කොහමද සා හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකක් මේ පැත්තට එව්වොත් මම අනිවාර්යෙන් අද 12ට කලින් ඔයාව මතක් කරනවා. අද සෑහෙන මැසේජ් කරන්න පුළුවන් දවසක් නිසා ඔයා ගෙදර වැඩ කරන ගමන් හිටියත්, හරිද, ඊට පස්සේ එහෙම යන ගමන් හිටියත්, ඊට පස්සේ මේ වෙලාවේ වැඩ කරන දවසක් වුණත්, අද වැඩ වුණත් ඔයා මැසේජ් එකක් දානවනම් මේ පැතර අනිවාර්යෙන් මම ඔයාව මතක් කරන්න බලාගෙන ඉන්නවා. හරිද? සෙනසුරාද කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයිමයි හරිම නිදහසේ හම්බ වෙන දවසනේ නේද? ඉතින් ඒ නිසා වැඩිපුර සින්දු ටිකක් අහන ගමන් කතා කරන්න, මැසේජ් කරන්න, ආදරය කරන කට්ටියව එකතු ගන්න chance එක තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මම හද Facebook live එකක් එන්න හිතාගෙන ඉන්නවා. ඔයාලට තියෙන්නේ net fm official facebook page එක like කරලා follow කරලා මේ පැත්තට එන්න විතරයි. හරිද? මම ඔයාලට එන්න කලින් කියන්නම් මෙන්න මේ time එකට තමයි අපි live එකේ හම්බ වෙන්නේ කියලා. එතකොට ඔයාලට තියෙන්නේ ඇවිල්ලා live එකට join වෙන්න. හද සෑහෙන කට්ටිය live එකට join වෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද සෙනසුරාදා නිසා ඔයා ගොඩක් කලාවට දැන් උදේ ගෙදරට වෙලා ඉන්නකොට මුලින්ම අතර ෆෝන් එක අරගෙන ටිකක් එහෙට මෙහෙට වෙලා ඉඳලානේ ආයි වැඩ ටික පටන් ගන්නෙ නේ. අන්න ඒ නිසාම හරිද, හොයා මේ වෙලාවම වහගෙන ඉන්නවා නම් ලෑස්ති වෙලා ඉන්න. අපි 12ට කලින් හරිද පුළුවන් තරම් ඉක්මනට Facebook live එකකුත් එනවා. හරිද? wall post එකකුත් තව පොඩි වෙලාවකින් මම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා comment කරලා message කරලා හොටයිමට සින්දු අහන්න තියෙන පැය 3ක් පටන් ගන්න හදන්නේ good morning කියලා. අපි ලස්සනට වැඩ ටික පටන් ගන්න හදන්නේ දවල් 12 වෙනකන්. හෙලෝ හෙලෝ සතියන්තෙන් මං ඉන්නා දන්නවනේ මම DJ Azar.

0: ഹലോ ഹലോ ഗുഡ് മോർണിംഗ് വിളാവുദേ നവയായി വിനാടി ദാട്ടായി ദേൻ
1: ഗിറ്റാർ എൻ പത്തറഗന വയലിനേറ്റ് അത്തട്ട് ദുന്ന ദന്തിയന്റെ പ്യാ ബന്ന
2: റെഡ് എഫ്എം ഹലോ ഹലോ സത്യാന്തെ ഹലോ ഹലോ സത്യാന്തെ
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: එහෙයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
7: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
10: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: ආසව සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
2: NetFM Hello Hello Satyantaya.

උදේනවයයි විනාඩි 24යි. හලෝ හලෝ සතියන්තේ අපි ලස්සන සින්දුරික කහන ගමන් ඉන්නේ. මේ පැය මගේ පැත්තට ඇවිල්ලා ඉන්න කට්ටියව මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අද සෙනසුරාදා දවස නිසා කෝල් කරන කට්ටියට මම සෑහෙන chance එක දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයා මගේ හොට්ලයින් එක දන්නවනේ නේ. ටග්ගල කෝල් එකක් ගන්න. මම අද අනිවාර්යෙන් ඔයා කෝල් කරොත් ඔයාව මතක් කරන්නම්. හරි. Good morning අසයි මමත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා පානදුරෙන් රසාංගිකා මෙසේජ් කරලා තිනවා. Thank you රසාංගිකා. ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්නම්. ඊට පස්සේ කෝට්ටේ යනවා මේ වෙලාවේ ගීතිකාමාව අහගෙන ඉන්නවා. මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේ හයි කොහොමද සා මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මාෂි උකුවෙල ඉඳලා මෙසේජ් කරලා දිනවා. තැන්කියු මාෂි. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ දුම්බර ලලිත් හයි කොහොමද වීකෙන්ඩ් එකේ අපි හම්බුනේ නේ. ඉතින් එන්සා ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම රයිට්. ඊට පස්සේ කවුද ඉන්නේ ලලිත මෙසේජ් කරාට පස්සේ යෝමාෂා චාවින්දි මෙසේජ් එකක් දාලා දිනවා. සාපිත් මේ වෙලාව ඔයාව අහගෙන ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේ ලස්සන සින්දුවක් දෙන්න කියලා අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ නිමේෂා මදුෂානි මෙසේජ් කරලා තිනවා. අයි ගුඩ් මෝර්නින් අපිත් මේ වෙලාව ඔයාව අහගෙන ඉන්නවා කියලා. ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් වෙරි ගුඩ් මෝර්නින්. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ලක්මාලි මෙසේජ් එකක් දාලා තිනවා. අසයි අපිත් මේ වෙලාවෙදී සෙනසුරාදා ගෙදරට වෙලා ඉන්න ගමන් ඉන්නේ. අපිවත් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කෝ කියලා. හාංගනේ අනිවාර්යෙන් එකතු කරගන්න. බලන්න නේද කොච්චර ක්‍රියාශීලී ගෑනු ළමයිද කියලා නේ. උදේ පාන්දර නැගිටලා මා වහන ගමන් නේද ලස්සන්ට වැඩටික් කරගෙන ඉන්නෝ. එහෙම තමයි හොඳ ළමයි වුණාම ඉන්න ඕන. රයිට්. ඒ නිසා ඉතින් ඒ වගේ හොඳ ළමයි ටග්ගාලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ කාල් එකක් ගන්න අවතක් කරන්න එපා. දවල් 12 වෙනකන් අපි දෙන්නට වෙලාව තියෙනවනේ. ටග්ගාලා මේ පැතරෙන්න.

0: හෙලෝ හෙලෝ සතියෙන් දහගෙන ඉන්න වෙලාව උදේ 9යි විනාඩි 35යි.
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
2: Red FM. Hello hello Satyantea. Hello hello Satyantea.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: Heels within the now nishpadana sandha aduma milak. Carrot gram 100ක් දැන් රුපියල් 35යි. Cassava gram 100ක් රුපියල් 13යි. Isogram 100ක් දැන් රුපියල් 228යි. Heels නැවුම් බවයි අඩුම මිලයි.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
2: Net FM. Hello hello Satyantea.

නවය විනාඩි 42යි. හෙලෝ හෙලෝ සතියන්තේ හගෙන ඉන්න ගමන් පැයක් ඉවරන ළඟයි නේදානේ. බලන්න නේද? දවස එහෙම වෙන හැටි ඉක්මනටනේ. කොහොමත් ඉතින් සෙනසුරාදා දින කියලාද කියන දවස් දෙක. ආයෙ ඉතින් ඇඳේ එක පැත්තකට හැරලා යනි පැත්තට හැරනකොට ඉවරයිනේ නේ. මෙන්න බලේ ආයි බලද්දි සඳුදා. නේද? ඒ හැටි ඉතින් ඒව අපිට වෙනස් කරන්න බෑ. හරිද? හෙලෝ ගුඩ් මෝර්නින් අසා බ්‍රෝ. අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා ජීවා දඹුලෙන් මැසේජ් කරලා තිනවා. ගුඩ් මෝර්නින්. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කුමාර ආයුෂි බබා ඊට පස්සේ පවුලේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා. දෙමෝදර බැද්දෙවිල ස්වර්ණමාලි මැසේජ් එකක් දාලා තිනවා. ඔයාට මං හැමදාම කියනවා වගේ ස්වර්ණමාලි දෙමෝදරට මම ආසයි. හරිද? ඊට පස්සේ වෙලාව කවුත් මම ඔයාලට කියන්න. හරිද? ඊට පස්සේ හෙලෝ ගෝමුද ගුඩ් මෝර්නින් අසයි. අපි මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. ඔයා සනීපෙන් ඉන්නව නේද කියලා අහලා තිනවා. ඌවනේ මං හොඳින් ඉන්නවා. හරිද? ඊට පස්සේ ගම්පොල අටපාගෙන් නිපුණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නිපුණි මං ඔයාවත් එකතු කරගන්නම්. රයිට්. ඊට පස්සේ මං යන්න හදන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට. මේ වෙලාවේ සලෝන් දිනේශ්‍රී එකේ වගේම මයිලපිටිය සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එක ඔක්කොම අවහගෙන ඉන්නවා කියලා තිනවා. සඳීපනීවා ඊට පස්සේ නුවන්තිකාවයි ශාමවයි කටි ඔක්කොම එකතු කරගන්නන් ඉලගෙන මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට thank you message කරාට. හරිද? තාපොඩ රේඩියෝගේ සද්ද වැඩි කරලා මාව අහගෙන ඉන්නෝනේ. හරි, අපි හැමම අලුත් පැයකට යන්න තෝණ තව වෙලා තියෙනවා. හරිද? ඔය මැසේජ් එකක් දාලා තියෙන 0711 95 95 95ට මම ආව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: උදේ 9:51 දැන්.
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කොල්ල

0: පටවේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
0: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: කව

ரைட், விலாவ ஹரியடம உதே தஹாயை வினாடி தொலஹாய் அபி மேவிலாவில் அசன சிந்து அக்கஹான தமை லாசிவின்னே යන්නහදන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නිමේෂී. මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට thank you, ජය වේවා. ඊට පස්සේ අසයි අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අනුත්තරා. මං ඔයාවත් එකතු කරගන්නම්. හෙලෝ හෙලෝ සතියන්තෙන්. ඒ වගේම ඊට පස්සේ good morning අසා අපිත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා යී කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අර ලස්සන ගෑනු ළමයා ස්වප්න. මං ඔයාවත් එකතු කරගන්නම්. thank you ස්වප්න. ඔයාවත් එකතු කරගෙනම තමයි මම යන්නහදන්න ලස්සන සින්දුවකට. 10:13 දැන්.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
5: නොවිලැක්විය හැකි හදිස්සි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන ගල ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන ගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන ගල.
6: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
1: Net FM. Hello, hello, Satyantaya.

රයිට් වෙලාවුදේ 10යි විනාඩි 26යි. සාමාන්‍යයෙන් දැන් අපිට අවුරුදු 17 18ක් වුණාට පස්සේ හරිද තරුණ වයසට ආවහම ජීවිතයේ දේවල් ටික ටික තේරෙන්න ගත්තාම අපිට තේරෙනවා අපි හැමදාම එකම විදියට ඉඳලා හරියන්නේ නැහැ. අපි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ කියලා නේද? ඒ කියන්නේ Tamandama කියන දේවල් ටිකක් හදා ගන්න ඕන කියන අදහස ඔළුවට එන්න ගන්නවා. ඔබ පරිණත වෙන්න ගත්තාම හරිද? එහෙම තාම ඔයාට හිතෙන්නේ නැත්තම් මටම කියලා දේවල් තියෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තම් sorry. ඔයා පරිණත වෙලා නැහැ තාම. හරි. නෑ වීලුවන් නෙමෙයි මම මේ කරන්න ගියේ. ඔයා ජීවිතේ ඉස්සරහට යනකොට ඔයාට හිතෙනවා ඔයාට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න, හදා ගන්න නේද? ඉතින් එතකොට ටිකක් රස්සාවක් කරලා සල්ලි ගියක් හරි හම්බ කරන්න ගන්නකොට ඊට පස්සේ කසාදයක් එහෙම කරගත්තාම හිතෙන්න ගන්නවා මටම කියලා ගයක් තිබ්බනම් හරි. පවුලෙ කට්ටියත් එක්ක නැතුව මට තනියෙන් ජීවත් වෙන්න, නිදහසේ ජීවත් වෙන්න, හැමෝම එක ගොඩේ ඉන්නවට වඩා අපිටම කියලා ගයක් තිබ්බනම් පොඩි වෙනම නිදහසක් තියෙනවනේ නේද කියලා හිතන වෙලාවක් එනවනේ නේ. එතකොට ඔයා ට්‍රයි කරනවා කොමාරි කරලා ඔයාටම කියලා ගයක් හදාගන්න. හරි. ඔයාටම කියලා ගයක් හදාගන්නකොට අපිට එන පළවෙනි ප්‍රශ්නේ තමයි අතේ සල්ලි නෑ, සෑහෙන්න ගාණක් යනවනේ මේ දවස්වල ගයක් හදනවා කියලා කියන්නේ. කාමර දෙකක් එක්ක පොඩි ගේකැලක් හදා ගන්නවා කියලා කියන්නේ ලේසි පාස්වර්ඩක් නෙමෙයි, ඔය ආවියදම් කරලා කරන්න ගියොත් නේද? අනිත් එක තමයි මේ ඔයාට මේ දේවල් හොයලා ළඟ ඉඳලා කරන්න ගියොත් එහෙම ඔයාට ඔයාගේ ජොබ් එකවත් ඊට පස්සේ රස්සාවත් කරගන්න වෙන්නේ නෑ නේ. හැබැයි රස්සාව ජොබ් එක කරන්න නැතුව ගයක් හදන්න සල්ලි හොයන්නත් බෑනේ නේද? ඔන්න ඔය ප්‍රශ්න නිසා මං හිතනවා ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න එක දවසින් දවස කල්යන්නේ නැති කියලා නේද? අනේ ඒ නිසා තමයි මං ඔයාට කියන්නේ

රුපියල් ලක්ෂ 40ක් යනකොට ඔයාට සම්පූර්ණ කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකෙන්. හරි. ඊට පස්සේ ලක්ෂ 40ක් කියලා ගොම එකපාරට දෙන්න පුළුවන් රුපියල් ලක්ෂ 40ක් අම්මෝ ඉච්චර තියනවා මොනා කරන්න බෑද කියලා. නෑ ඒක ගැන ලොකෝට හිතන්න එපා. මේක එකපාර ගෙවන්න ඕනේ නෑ. හරිද? ඔයාට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. රයිට්. එහෙම කිව්ව ගමන් ඔයාගේ හිතරෙන ප්‍රශ්නේ මොකද්ද? ආ ගෙවාගෙන යනවා නම් ඕකේ අන්තිමට හොඳ ගාණක් පොලියක් එකතු වෙනවා ඇතිනේ. කියලා හිතනවා නේද? නෑ එහෙම නෑ. රුපියල් ලක්ෂ 40ට වඩා එක රුපියලක්වත් ඔයාලට වැඩිපුර යන්නේ නෑ. ඔයාලට තියෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා කතා කරගන්න විතරයි. අනිත් එක තමයි ඒගොල්ලෝ හරිම ප්‍රමිතියට වැඩේ කරලා දෙන නිසා ඔයාට ආයි ළඟින් ඉඳලා බලන්න දෙයක් නෑ. ඔයා පොඩ්ඩක් ගිහිල්ලා බලනවා කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කී දෙනෙක් එනවද කියලා. තමන්ගේ නිවාස සීනේ සබෑ කරගන්න. එහෙම එන්නේ ඒ දැනගෙන තියෙන විශ්වාස නිසානේ. හරිද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා ඔයාගේ නිවාස සීනේ සබෑ කරගන්න කියලා. ලංකාවේ කොහේ කොතන ඔයාගේ ඉඩම තිබ්බත් එයාලා එතන ඔයාලට අවශ්‍ය විදියට ඔයාගේ ගේ හදලා දෙනවා. හරි. වැඩි විස්තර දැනගන්න ගිහිල්ලා හම්බෙලා කතා කරනවා නම් වෙලාවක් වෙන් කරගෙන යන්න මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට ඔයා අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. 0744 390 3251. එහෙම නැත්නම් 0744 390 3251. කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන තමයි මේ විදියට මතක් කරේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් ඔබත් අද මේවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
3: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
4: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
5: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ඉස්තරම් කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
4: මුළු තැන් ගෙටම විජය
5: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.

හෙලහල සතියන්දේ අහගෙන ඉන්න ගමන් උදේ 10යි විනාඩි 48ක් වෙනකොට මාව අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියව මතක් කරන්න ඕන. හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ හොයව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? දමයන්ති තමයි මැසේජ් එක දාලා තින්නේ. ඒ වගේම චිත්‍රා මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ත්‍රින්කෝ පහේ කණුවෙන් පුංචි බණ්ඩ මැසේජ් කරලා තිනවා. හෙලෝ කොහොමද සා? මම ප්‍රියංක. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනවා. ඕකේ ප්‍රියංක, මම ආවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඔයා තාමත් මට මැසේජ් එකක් දැම්මේ නැත්නම් 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට දවල් 12 වෙනකම් වෙලාව තියෙනවානේ. ටග් ගාලා මැසේජ් එකක් දාන්න.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
3: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුම ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවනගල ආයුම ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල. නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුම ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවනගල ආයුම ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගිට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
6: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා, සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
7: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
9: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
1: NetFM. Hello, hello, Satyante.

අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ නේ. වාගේ මගේ තුන්වෙනි පැය පටන් අරගෙන තියෙන්නේ. තවල් 12 වෙනකන් අපිට තියෙනවා නිසා වාට මේ පැයදී ඇතිතරම් මැසේජ් කරන්න chance එක තියෙනවා, call කරන්න chance එක තියෙනවා. අපරාදී කියන්න බෑ. අද සෙන්සුරාදු උදේ ඉඳලා මාරු විදිහට messages එනවා. Thank you ආ. මොකද නැත්තම් ඔයා හිටියේ නැත්තම් පොඩි කම්මැලි කමකුත් තියෙනවනේ මට නේද? ඉතින් කියන්නකෝ යාද මොනාද කරන්න හිතාගෙන ඉන්නේ? ඊයේ අද හෙට දවස් තුනම නිවාඩු නිසා සෑහෙන plan තියාගෙන ඇති නේද? එන්සයි මොනාද කියලා මාත් එක්ක වට ෂෙයා කරගන්න chance එක තියෙනවා. හයි ගෝමදා සාමගේ message එක වතාවම කිව්වේ නෑ නේද කියලා අහලා තියෙනවා. මට message එක දාලා තියෙන නිලු මිනුවන්ගොඩේ ඉඳලා මම දැන් තමයි ඔයාගේ message එක දැක්කේ. දැක්ක ගමන් තමයි ඔයාව කිව්වේ. හරිද? ඊට පස්සේ දික්වැල්ල පැත්තට ගියාම හසන් යන එතුකි මාව අහගෙන ඉන්නවා කියලා දෙනවා. අම්මා අනුෂාවයි ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ වගේම අයියේ දෙන්නකෝ අපිටත් ලස්සන සින්දුවක් අපිත් ඉන්නවා කියලා සද්දෙන්ම අහගෙන කෞශල්‍ය message කරලා තියෙනවා. ඕකේ කෞශල්‍ය ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ චන්දනෙක් චාන්දනි මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සතියන්තේ අපිත් ඉන්නවා. චාමර අයියාගේ සින්දුවක් දෙන්න කියලා තිනවා. හා අනිවාර්යෙන් දෙන්නම් මම. දිගටම ආව අහගෙන ඉන්නේ. ඒ වගේම ජය වේවා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මීගමු ටවුන් එකේ ඔල්ලෝස කණුව ගාව ජයසිරි බතික් එකේ සෙට් එක. මීගමු නම් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. හරිද? ඔක්කොම එකතු කරගන්නම්. Thank you ජය වේවා. අපි අලුත් පැය පටන් ගන්නවා 11:08 වෙලාව. 12ට කලින් message එකක් තියන්නා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: 11 විනාඩි 17යි දැන්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත් අදමැවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
4: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.

වෙලාව හරිරම කොළහයි විනාඩි විසි තුනයි අපි ලස්සන සිින්දුවක් අහන ගමන් අද අන්තිම පැයි මටිතුනවාට ලයිව් ටිකක් අහන්න දෙනවා කියලා මෙන්න මේ කට්ටිය වත්තකතු කරගෙන කෑගල්ලේ පුෂ්පාංගනී මැසේජ් එකක් දාලා තියෙනවා යාගේ පවුල කට්ටිය ඔක්කොම එකතු කරගෙන සිින්දුවක් දෙන්න කියලා හැමදාම net fm අහගෙන තමයි අපි වැඩ කරන්නේ කීරගල ඔෆිස් එකේ සෙට් එක කියලා තියෙනවා ධම්මික ඔකේ අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම් ඊට පස්සේ අසා මේ පැය තවව සද්දෙරම අහගෙන ඉන්නවා ඔකේ මං අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ ලස්සනම ලස්සන ගෑන් ළමෙක් ඉන්නවා මම අහගෙන නිමේෂි මං ඔයාවත් එකතු කරගන්නම් thank you darling ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුව සොෂලි වාඩ දෙන්නම් ඒ වගේම හයි කොහමද අපිත් මේ වෙලාව අවහගෙන ඉන්නේ අසා මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද හැලිය ගොඩින් කියලා තියෙනවා හැබැයි කවුද කියලා නැහැ ඕකේ කවුරුනත් ඔයාලා සෙට් එකම එකතු කරගන්නම් thank you ජය වේවා

ඉන්නේ 11යි විනාඩි 29යි අපි ලයිව් සින්ද්‍රිකා කහන ගමන් ඉන්නේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තයෙන් ඔයාව අහගෙන ඉන්නවා කියලා ලක්ෂ්මන් මැසේජ් කරලා තිනවා ඒ වගේම තමයි මට මැසේජ් එකක් දාලා තිනවා මදුෂිකා ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම චතුර thank you ජය වේවා

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0547 21 33 540.
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
3: Net FM. Hello, Satyante.

0: ජාතිකලොතරැයි මණ්ඩලය
1: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73336.

රයිට් කටියොක්කෝ මාව හගරන්න වෙලා වේ කොළහයි විනාට තිස් සතක් වෙනකොට මේ වෙලා වේ මඩපාත ලක්ෂ්මන් වාව එකතු කරගන්න. ඒ වගේ මහරගම ඉඳලා මට මැසේජ එකක් දාලා තියෙනවා කවුද මේ චතුර මං ඔයාවත් එකතු කරගන්න තැංකූ ජයවේවා. අසායි කොහොමද අපිත් මේ වෙලා විතින් හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා කියලා උදේශිකා නිරූපමාල මැසේජ් කරලා තිනවා. ඒ වගේම අපේ නමත් කියන්න කෝ කියලා සහේලි මැසේජ් කරලා තිනවා. තැන්කියු සහේලි, මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම අනුපමා, ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. තැන්කියු ඩාලි මැසේජ් කරාට. අසායි අපිත් මේ වෙලාවේ වාතික හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ කියලා ධනුෂ්ක මැසේජ් කරලා තිනවා. තැන්කියු ධනුෂ්ක, මං ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ජය වේවා. ඊට පස්සේ හෙලෝ හෙලෝ සතියන්දේ අපිවත් එකතු කරගන්න අසා අපිත් මේ වෙලාවේ සද්දෙටම ගෙදර කට්ටියත් එක්ක ඔයාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ. කවුද මේ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම බණ්ඩාරදුව මුතුහර බ්ලොග් ගාල් එකේ වැඩ කරන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා චින්තක මැසේජ් කරලා තිනවා. ඒ වගේම ඉබාගමුවෙන් හේමා, ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු, ජය වේවා.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේර ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුම ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවන කළ ආයුම ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ. නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුම ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවනගල ආයුම ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: රයිට් වෙලාව 11 විනාඩි 52යි. හදට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. දේන්දලම අවහගින් ඉඳියා සෑහෙන කට්ටියක්. මට ගොඩාක් ආයි මැසේජ් කරලා තිබ්බා. ඉතින් එන්සයි හැමෝම ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් අපි ආයෙත් හම්බ වෙන්නේ සඳුදා හවස 4ට වාගේ මගේ බෝරින්න තීවරින් ඩ්‍රයිව් එක 4 වටේ. හරිද? යෙලෙන්නකම් පරිස්සමින් ඉන්න. සෙනසුරාදා දවස් දෙක හොඳට එන්ජොයි කරන්න, ඇවිදින්න කරන්න යන්න, පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්න. ජය වේවා. මම DJ Azar.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
1: අයිබුවන්. අද දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නැත් දහවල් 12. මම සමීර බණ්ඩාර වීරකොන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News සිරස්තල.
1: මේරළි අවසානයේ ක්‍රීඩාංගන විනාශ වුණාද? Net News ක්ෂේත්‍ර චාරිකාවක බලේ රැඳී සිටින්න ආණ්ඩුව වෙනත් ගේමක. පන්දුවාර 20 පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද යළි තරග බිමේ. ලක්මව රණින් සැරසූ නිපුණි වාසනා දෙවෙනට ඉදිරි පිම්ම ගැනත් රට හමුවේ කියයි. මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
1: ලෝක කම්කරු දිනය වෙනුවෙන් මේ දින රැලි පැවැත්වුණු ක්‍රීඩාංගන සාදාල ස්ථාන පිරිසුදු කිරීමේ කටයුතු ඒ රාත්‍රියේම සිදු කර තිබෙනවා. ඊට මේ රැලිවලට සහභාගී වූ ජනතාවද එක්ව සිටීම විශේෂත්වයක්. කොළඹ ප්‍රදේශයේ මේ දින රැලි පැවති ස්ථානාශ්‍රිතව Net News වාර්තාකරු වසන්ත නිරෝෂන් අද උදෑසන ක්ෂේත්‍ර චාරිකාවක නිරතු වුණා.
3: ඊයේ දිනේදී මේ රැලි සැමරුම කොළඹ දිසා උත්කර්ෂවත් අන්දමින් පැවැතුණා. විවිධ ක්‍රීඩාංගන රැසක මේ රැලි පැවැතුණා. බොහෝ මේ රැලි හවස 5-6 වෙද්දී අවසන් වුණා. නමුත් පෙරටුගාමි මේ රැලි ටිකක් රාත්‍රී වෙනකම් පැවැතුණා. එය තිබූ ස්ථාන පිරිසුදු කිරීම අපිට දක්නට ලැබුණා. නගර සභාවේ කුණු ලොරි පැමිණ වහවහ ඒවා ඉවත් කරන ආකාරය අපි දැක්කා. මේ වෙන විට කොළඹේ මේ රැලි පැවැත් වූ ස්ථාන ඉතා පෙර පරිදිම තියෙනවා අපට දකින්න ලැබෙනවා. මම Net News වෙනුවෙන් වසන්ත නිරෝෂන් කොළඹ සිට.
1: ලෝකකම්කරු දිනය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දිවයින ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 21කදී පෙළපාලි සහ මේ දින රැලි සංවිධානය කර තිබුණා. නුවරඑළිය සහ මාර්ගම් පැවති මේ දින රැලි පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සමගි ජනබලවේගය මෙවර මේ දින රැලි පැවැත්වුවේ මාලිගාවත්ත PD සිරිසේන ක්‍රීඩාංගණයේදී. බොරැල්ල කැම්බල්පිටියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මේ දින රැලිය පැවැත්වුවා. සර්වජන බලයේ සිය මේ දින සැමරුම් පැවැත්වුවේ කොළඹ හෙන්රි පේදිස් ක්‍රීඩාංගණයේදී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මෙවර මේ දින පෙළපාලි හෝ මේ රැලි පැවැත්වුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආගමික වැඩසටහන්වල නිරත වූවා. තවදුරටත් බලයේ රැඳී සිටිනට ආණ්ඩුව මර්ධනය සහ භීෂණය භාවිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය කාලයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් දෙකකින්ද එය මනාව පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
4: ආණ්ඩුව පහුගිය කාල සීමාවේ අසීමිත විදිහට බොරු කිව්වා. බොරු කියලා බලයට ආවා. දැන් බලේ රඳාපවතින ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා මර්ධනයත් බොරුවත් භීෂණයත් පාවිච්චි කරන්න. දැන් අපි දකිනවා සමහරු ආණ්ඩුවට විරුද්ධව පැමිණිලි කරාම ඔවුන්ගේ ජීවිත පවා නැති වෙන තත්වයකට අද පත් වෙලා තියෙනවා. අපි දැක්ක කන්ටේනර් 323 සම්බන්ධයෙන් පළමුව පැමිණිලි කරපු කෙනාට අත්වැචීර නම. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ගිණුමෙන් සල්ලි හොරගම් කරපු එක පිළිබඳව පැමිණිලි දාපු කෙනාත් අභිරහස් වෙත ජීවිතේ නැති වෙලා තියෙනවා. බෑදී මේ පක්ෂ ඉතිහාසය බැලුවම ඔවුන්ට එවැනි ඉතිහාසයක් තියෙනවා. ඒ හින්දා අද පැහැදිලිවම ආණ්ඩුවේ බොරුව වහගන්න තව බොරු කියනවා විතරක් නෙවෙයි ආණ්ඩුවේ හොරගම වහගන්න ඕනෑම පහත් තත්වයකට වැටෙන තැනට මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙනවා. අසීමිත බදු බරක් ජනතාව පිට පටවනවා. ජනතාවට දරා ගන්න බැරි ජීවන වීදමක් හඳුන්වා දෙනවා. ඒ සියලුම කාරණාස්සේ මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයේ මුදලුත් තැපැල් දෙපාර්තමේන්තුවේ මුදලුත් මංකොල්ල කරනවා. මංකොල්ල කරන පිප්පකොට් ගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා.
1: කැලණි රාජමහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර 2020 ක්‍රිකට් තරගයේ පසරු 1ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගයට එක්වන්නේ ජයග්‍රහී ඉහළ මානසිකත්වයකින්. ඒ දෙරට අතර පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරග දෙකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කිරීම හේතුවෙන්. ඒ අනුව මෙම තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් පන්දුවාර 20 පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට හැකිවනවා. බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එක් දින තරඟ තුනක්ද පැවැත්ුණා. ඉන් තරඟ දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින තරඟාවලියේද ජය තමන් සතු කරගත්තා. ආසියානු වෙරළ ක්‍රීඩා තරඟාවලියේදී ලක්මව රනින් සැරසූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුණි වාසනා ධර්මදාස ක්‍රීඩිකාව දෙවෙනට පැමිණියා. චීනයේ පැවති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරඟාවලියේදී මල්ලෝ පිරිසවෙන් රන් පදක්කම ඇදිනාගත්තේ කිලෝග්‍රෑම් 50 බරපන්ති අර්ථයේ තරඟවාදීමෙන්. අවසන් මහා තරඟයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් නිපුණි ජයග්‍රහණේ වාර්තා කළ අතර එය 2026 වර්ෂයේ පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් ප්‍රථම රන් පදක්කම ලෙස ඉතිහාසයට දැක්වුණා. දෙවෙනට පැමිණි නිපුණි වාසනා ධර්මදාස සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළේදී මෙලෙස අදහස් පළ කළා.
5: වෙරළ මල්ලවපර තරඟාවලියේ කිලෝග්‍රෑම් 50 බරපන්තියේ තරඟවද මට රන් පදක්කමක් ගන්න පුළුවන් වුණා. මට ගොඩක් සතුටුයි. ඇත්තටම මට එච්චර අමාරුුන් නෑ. අපි කලින් මේ බීච් එකේ රෙස්ලින් කරලා තිනවා. බීච් රෙස්ලින් කරේ මාස 6ක පමණ කාලයක්. මගේ ඊළඟ බලාපොරොත්තුව ජපාන් වල තියෙන ඒෂියන් ගේම්ස් එකේ පදක්කමක් ගේන්න.
1: ජාතික මල්ලෝපර කණ්ඩායමේ පුහුණු කරු ටී.එස්. සුරංග මහතාද නිපුණගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් එහිදී කරුණු දැක්වුවා.
6: චීනයේ පැවති ආසියානු වෙරළ මල්ලෝපර සූර්තාවලියේ රන් පදක්කමක් දිනාගන්න එප්පී නිපුණ වාසනා ධර්මදාස සමත් වුණා. ඒ ක්‍රීඩිකාව අන්තිමට ෆයිට් කෙරුවේ වියට්නාම් ක්‍රීඩිකාවත් එක්ක. ඉතින් ඒ ෆයිට් හතරක් කෙරුවා. හතරේම නිපුණ වාසනා එක පොයින්ට් එකක්වත් දුන්නේ නැහැ තරඟාවලිය පුරාවටම. ඉතින් මම හිතනවා අපි ඒ තරඟාවලිය සහභාගී වෙන්න කලින් පුහුණුවීම් කරගෙන ගියා. පුහුණුවීම් කරපු එකේ ප්‍රතිඵලයක් ලෙස රන් පදක්කම ලබා ගන්න පුළුවන් වුණා. ඒ රන් පදක්කම ඇත්තටම ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කමක් ගත්ත ප්‍රථම වතාව තමයි.
1: ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුණි වාසනා ධර්මදාස ක්‍රීඩිකාව ඇතුළු කණ්ඩායම් පිළිගැනීම සඳහා ගුවන් හමුදා මල්ලෝපර සංචිතයේ සභාපති ගෲප් කපිතාන් නලින් වැවකුඹුර ලේකම් වින් කමාන්ඩර් විරාජ් ගමගේ මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. මෙක්සිකෝවේ මගී බස් රථයක් පෙරළියාමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පුද්ගලයන් 6 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් 5 දෙනා රෝහල්ගත කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගොස් තිබෙනවා. එම බස් රථයක නයාරිටිපීටි උද්‍යානයක් වෙත ධාවනය කරමින් සිටියේදී අනතුරට ලක්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජාලිස්කෝ ප්‍රාන්තයේ සිට ගමන් ආරම්භ කළෙන් බස් රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන ඇමට්ලන් ඩි කැනාස් නගරය අසලදී පෙරළී ගොස් තිබෙනවා. අනතුරු සිදුවීමත් සමග එම අධිවේගී මාර්ගයේ වසදමින්මටයි ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇත්තේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් රට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. රන් මහා සටන ලෙස විරුදාවලියලත් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන තුන් දින ක්‍රිකට් තරගය ලබන අටවනදා ආරම්භ වනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී මෙවර රන් මහා සටන පැවැත්වෙන්නේ 20 වරටයි. ජාතික ක්‍රීඩකයන් නැළවිහි කිරීමේ ආරම්භයක් ලෙස සිය කණ්ඩායම් මෙවර තරගයට මනාපුහුණුවකින් ක්‍රීඩා කරන බවයි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.
7: මේ කණ්ඩායම් දෙකේ ඉන්න ක්‍රීඩකයන් ගත්තාම ඉතා ප්‍රබල ක්‍රීඩකයන් විදිහටයි අපි දකින්නේ. ඒ වගේම ඩී.එස්. සේනානායක විද්‍යාලය පාර්ශවයෙන් අපිට හිතෙනවා අරවින්ද හෂාන්ලා බිහි කරමින් කෝසල කුරුපාරච්චිලා ඒ සියලු දෙනා බිහි කරලා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කරමින් විනර ප්‍රනාන්දුගෙන් නැවතුණු යුගය නැවත ආරම්භ කරන අවස්ථාව මේ අවුරුද්දේ අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අපි ආරම්භ කරන්නේ ජාතියට ක්‍රීඩකයන් බිහි කිරීම සම්බන්ධව ආරම්භ කරන මහා ක්‍රිකට් තරගයක් හෝ එහෙම ක්‍රිකට් සීසන් එකක් කියන එක. මේ ක්‍රිකට් සීසන් එක තුළ අපි දැකපු සමහර දක්ෂයෝ අපි විශ්වාස කරනවා අනාගතයේ අරවින්ද කළ පෙළහැර, හෂාන් තිලකරත්නලා කළ පෙළහැර අපට අනාගතයේ ජාතික තලයේ දකින්න පුළුවන් වෙයි කියලා. ඒ නිසායි ඩී.එස්. එකට මේක වටින්නේ. ජාතියට ක්‍රීඩකයන් බිහි කිරීම කියන තර්කයත් එක්ක අපි ගොඩක් ඉස්සරහට ඇවිල්ලා ඉතින නිසා
1: කොළඹ මහානාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම තරඟයට ඇති සූදානම් පිළිබඳ මේ විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි බණ්ඩාර මහත්මිය මෙලෙස අදහස් පළ කළා.
8: මේ වෙනකොට ඕගොල්ලෝ නිතරම අහන පවන් රත්නායක, සොනල් දිනෝෂ වගේ ක්‍රීඩකයන් මහානාම පැත්තෙන් අපි දායාද කරපු ක්‍රීඩකයන්, ඒ වගේම අපේ ජාතික කණ්ඩායම පේනමානේ තවත් මහානාම ක්‍රීඩකයන් කීප දෙනෙක්ම ඉන්නවා, අංජල බණ්ඩාර වගේ. ඒ වගේම අපේ සූදානම ගැන කතා කරනවා නම් අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුල්නෙත් සිගේර පුතා, ඒ වගේම උපනායක චාමික හීනිටිගල කියන පුතාලා දෙන්නම අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරා ලොකු කුසලාන ආසියානු කුසලානයට. ඒ වගේම තමයි මේ පුතාලා දෙන්නත් එක්ක අනිත් පුතාලත් හොඳින් සූදානම් වෙලා මේ තරඟයට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මොකද 2025-26 පාසල් ක්‍රිකට් තරඟාවලියේ මහානාම විද්‍යාලය තමයි අවුරුදු 19න් පහළ එක් දින තරඟය ජයග්‍රහණය කළේ. ඉතින් අපි හොඳ සූදානමකින් ඉන්නවා.
1: පාසල් දෙක අතර එක් දින ක්‍රිකට් තරඟය ලබන 17 වනදා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි. කොළඹ DS රණායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 20-20 තරඟය ලබන 22 වනදාම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.
0: Net News.
1: Net News නිමාව. මීළඟ Net News අවස 6:30ට. වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙනාවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 076-716-3872.
10: සත්‍ය අන්තය.
11: Solid.

0: සුබදාව ලක්වේවා. වෙලාව 12යි විනාඩි 16යි. අපි පටන් ගන්න හදන්නේ සෙනසුරාදා දවසේ. හෙලෝ හෙලෝ සතියන්ද.
1: Good afternoon හැමෝටම.
0: හරි, දැන් අද ලොง වීකෙන්ඩ් එකක දෙවනි දවසනේ. දැන් ඊයේ දවස් මැයි දිනය සහ පෝය දිනය හන්ද ගොඩ දෙනෙකුට නිවාඩු, ගොඩ දෙනෙකුට කියන්නේ හැමෝටම වගේ නිවාඩු හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අද කොහොමත් සෙනසුරාදා නිවාඩුව, ඊට පස්සේ ඉරිදා නිවාඩුව, වෙනදට සෙනසුරාදට වැඩ කරන අයත් අද නිවාඩු දාලා වැඩ කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න වාතාවරණයක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. හැබැයි අපි වැඩ. හරි, හැම ගෙදරට වෙලා අපිව මේ වෙලාවේ අහගෙන ඉන්න අතරේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න, පොඩ්ඩක් චිල් වෙන්න මේ පැත්තෙන් සින්දු දෙන ගමන් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 0112 55 33 63 තමයි කෝල් කරනවා නම් අපිට නම්බර් එක WhatsApp කරන්න පුළුවන්
1: 0711 95 95 95.
0: එහෙනම් දවල් 12 විනාඩි 17යි දැන් වෙලාව. හවස 3 වෙනකම් එක දිගට මේ පැත්තෙන් සින්දු අහන්න පුළුවන්. අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු දෙන්න තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. හවස 3 වෙනකම්ම ඉන්නවා මම ජනී.
1: මම දිව්‍යා.

0: anu matrai dasama ada Net FM divaina pura.
1: Hello, සතියන්තය අහගෙන අතරදී ගොඩ දෙනෙක් මේ පැත්තට කෝල් කරනවා. ඊට පස්සේ WhatsApp messages දානවා. සමහරු ට්‍රිප් යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද ඉතින් ගෙදර කට්ටියත් එක්කම ෂේප් එකේ මේ වෙලාවේ ලන්ච් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අතරේ ටක් ගාලා ෆෝන් එක අරගෙන මේ පැත්තට කෝල් කරපු කට්ටිය තමයි වැඩි දෙනෙක් ඉන්නේ.
2: ඔව්, අද වීකෙන්ඩ් එකේ ගෙදරට වෙලා අපි දෙන වහගෙන ඉන්නවලු මේ වෙලාවේ මාතලේ පැත්තෙන් අපේ දිනේත් අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි එකතු කරගන්න කියනවා. ඒ වගේම අපිට මේ නිතරම මැසේජ් කරන කෙනෙක් අද කෝල් එකක් දුන්නා. මාපලගම අපේ PLJ අයියා මේ වෙලාවේ වයිෆයි

ප්‍රියංකර දුම්බර ලලිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට ලස්සන සින්දුවක් දෙන්න. අපේ දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට අපි යන්න හදන්නේ අපේ කිරුළපණ ඉන්න යාළුවා හොයාගෙන. යා කිරුළපණ ඉඳන් ඇවිල්ලා හරියටම ගියෝතින් එහෙම මේ සෝමාදේවි ප්ලේස් වල ඉඳන් අපිට මැසේජ් කරන රංගන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ PLJ අයිය අපිට WhatsApp මැසේජ් එකකුත් දාලා තියෙනවා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් කඩිගස් කටු ගස් තොට ඉඳන් නිවන්ති තමයි එහෙම මෙසේජ් කරලා තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ WhatsApp මෙසේජ් එකක් හරි එහෙම නැත්නම් කෝල් එකක් හරි ටක් ගාලා මේ පැත්තට දෙන්න. අපිලා SC රටටම හැෙන්න කියන්න නැත්නම් ඔයා ඉල්ලන සින්දු ටික දෙන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන්වන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: වේලාව 12:36යි.

0: දකිනුමට හොඳ මත්වැල මාස්ට ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ට ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36 36.
1: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD-Rise Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD-Rise Leader 125 bike. KD-Rise Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
0: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල, කිරිබන්නාර, සෙවනගල.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
0: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
4: NetFM. Hello Satyantaya.
5: අහසක් තරම් සියන සින්දු ටික දෙන්න තමයි හදන්නේ. මැසේජස් නම් ගොඩාක් තියෙනවා. ඒ තරමටම කෝල් කරපු කට්ටියක් තියෙනවා අපිට.
6: ඉතින් කෝල් කරා වෙනද වගේම අපේ රමණී පොළොන්නරු ඉඳලා අද නිවාඩු පාඩුවේ අපි දෙනව සද්දට අහගෙන සේරම වැඩ කරන්නේ. ඒ වගේම අපේ උපාලි අයියා වල්පිට මුල්ලෙන් කතා කරා. මේ වෙලාවේ වයිෆ්, ඒ වගේම වයිෆ් දම්මි, පුතාලා දෙන්න තුෂාන් මිහිරංගේ එක නැත්තහන හැමෝමවත් එකතු කරගමු කිව්වා.
5: රයිට්, ඊළඟට අපි ටක් ගාලා වට්ස්ඇප් මැසේජස් ටික කියවගෙන යමු. මොකද සෑහෙන මැසේජස් ප්‍රමාණයක් තියෙනවා අපිට බලන්න. හෙලෝ සතියන්තේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඔයාල සද්දෙට අහගෙන ඉන්නේ. එකතු කරගන්නවා කියනවා දුව දුල්මි, ඊට පස්සේ තිනුලි දුව, ලක්මාලි කඩවති ඉඳන් තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ. මේ අපි හස තරම් සින්දු දෙනකොට ඒගොල්ලෝ හස තරම් ආදරේ. උඩුගම්පලට යන්න හදන්නේ. උඩුගම්පල ඉඳන් අපිට මං හිතන්නේ රොක්ෂාන් වෙන්න ඕනි මැසේජ් එක දාලා තියෙන්නේ. නයනා සඳදෝනි, මනුජි දෝනි සින්දුට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හෙලෝ ජනි දිමි, ලස්සන සින්දුවක් දෙන්න සතියක්ම පොඩ්ඩක් ඉන්න.
6: වෙලා යනවා එකට පොඩ්ඩක්.
5: ඉෂාර තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. ඉෂාර ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අපේ ගාල්ල කොට්ටව ගමේ අපේ චරිත් මැසේජ් එකක් දාලා අහලා තිනවා. ඊට පස්සේ අටබාගේ නිපුණි මැසේජ් එකක් දාලා අහලා තිනවා. සද්දෙරමනේ FM අහගෙන ඉන්නවා. එයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. දැන් මේ කිව්ව නම් ටික වගේ ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න. කෝල් කරන්න 0112 55 33 63.
6: ඒ වගේම WhatsApp මැසේජ් එකක් දාන්න 0711 95 95 95.

0: අපි යන්න හදන්නේ හෙලෝ හෙලෝ සතියන්තයෙන් තවත් අලුත් පැයකට. හැබැයි යන්න කලින් ටග්ගාල කෝල් කරපු කීප දෙනෙක් එකතු කරගන්න තමයි හදන්නේ.
1: ඔව්, තිස්සමහරාමෙන් අපිට පාන්දි කතා කරා. මේ වෙලාවේ අපි දෙන්නවත් එකතු කරගෙන යගේ අම්මවයි තාත්තවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා. ඊට පස්සේ ඉන්නවා නිලන්ති බිබිලෙන්, හස්බන්ඩ් ඉන්නවා නිමල්, ලොකු පුතා ලහිරු, පොඩි පුතා හේෂාන්, ඒ වගේම නෙත් ෆැමිලි එකේ හැමෝමවත් එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි යනවා නාලන්දෙට. නාලන්දෙන් සඳු කතා කරා. අම්මයි තාත්තයි අපි දෙන්නවත් එකතු කරගෙන ඊළඟට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඉල්ලුවේ.
0: රයිට්, ඒ වගේ ලස්සන සින්දුවක් ලෑස්ති කරන් තියෙනවා. දැන් මේ වගේ සින්දු මේ පැය විතරක් නෙමෙයි, තව පැය දෙකක් ඉස්සරහට අහන්න පුළුවන්. ඒක හන්දා ටග්ගාල තම WhatsApp message එකක් හරි call එකක් හරි දුන්නේ නැත්නම් මේ පැත්තට call එකක් හරි WhatsApp message එකක් හරි දාලා එන්න. කෝල් කරන්න 012 55 33 63.
1: ඒ වගේම WhatsApp message එකක් දාන්න 0711 95 95 95.

0: FM anu paha, FM anu hatarai tashma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 12 විනාඩි 58යි
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01162 863 376 716 3672
7: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
8: Kiehl's within then ඔබට වැඩි ඉතිරියක් Sprite liter 2ක් සඳහා 130ක වට්ටමක් Midori fat spread gram 500ක් සඳහා 135ක වට්ටමක් ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දෙසි සහිතයි

වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Will I make it a denuwa? Wasakala kiri fun ekak piri elakiri kiri. වේලාව

0: හෙලෝ හෙලෝ සතියන්තයේ අපි ඉන්නවා පැය තුනක්. ඒ පැය තුනෙන් දෙවෙනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි හැම දෙයක්ම පටන් ගන්නකොට ඒ දේ හොඳකින් ආරම්භ වෙයි කියලා බලාපොරොත්තුවක් අපිට නැහැ ගොඩක් වෙලාවට. හැබැයි මේ මැයි මාසේ පටන් ගන්නකොට මේ මැයි මාසේ අපිට කොච්චර සුබදායි විදිහට ආරම්භ වුණාද කියනවා නම් මැයි පළවෙනිද කොහොමද අපිට නිවාඩු. මැයි දෙක නිවාඩු සෙනසුරාදා හන්ද. ඊට පස්සේ මැයි තුනත් නිවාඩු. කෙලින්ම අර දීර්ඝ සතියන්තයක් එක පොඩ්ඩක් අර වීකෙන්ඩ් එකක් ගත කරලා රිලැක්ස් වෙලා තමයි මේ මාසේ පටන් ගන්න චාන්ස් එක අපිට විශ්වයෙන්ම හම්බ වෙලා
1: තියෙන්නේ.
0: එහෙම චාන්සස් හම්බ වෙනවා ගොඩක් අඩුයි. ඉතින් ඒ වෙලාව ඒක හන්ද. දැන් මේ වෙලාවේ ගොඩ දෙනෙක් අපි වහගෙන ඉන්නේ සෑහෙන සන්තෝෂයෙන්. මොකද ගොඩ කාලෙකට පස්සේ ලොง වීකෙන්ඩ් එකක් අපිට ඇවිල්ලා තියෙන්නේ.
1: නිවාඩු පහසුවෙන් බලාගෙන ඉන්න අපි දෙන්නව.
0: කෝල් කරපු කට්ටි
1: ඉන්නවා බලංගොඩින්. බලංගොඩ හෙළපන්දෙනියෙන් ජයපාල අත්තනායක මට කෝල් කරා. සමරසිංහ ස්ටෝර්ස් එකේ ඉන්නවලු ලක්මාල් මල්ලි, සුමිත් මල්ලි, මේ දෙන්නවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපේ නිවුස් මියවලින් ශ්‍රියා මාලා කෝල් කරා. මේ වෙලාවේ
0: ආද ගීතිකා නෑ.
1: අද දෙන්න ෂිෆ්ට් එක මාරු කරගෙන ඉතින් දළු කඩන ඔක්කොම මේ වෙලාව එකතු කරගන්න කියලා තමයි මට කෝල් කරලා කිව්වේ.
0: හරි, ඊට පස්සේ WhatsApp එකේ තමයි වැඩේ තියෙන්නේ. ගොඩ දෙනෙක් ඉන්නා මැසේජ් කරලා මගේ නම කිව්වේ නෑනේ තාම. එහෙම කියන්නේ අපේ ගාල්ලේ සුජි. එහෙම තමයි මේ අර දැන් මාසේ මුල්ම නිවාඩුවක් හම්බ වෙලා ජොලියේ මාසේ පටන් ගන්න පුළුවන් වුණාට අපි එහෙම නැහැ. අපි හැමදාම එක වගේ මැසේජ් එකක් දැම්මොත් පැයක් විතර ගිහිල්ලා තමයි අපි කියන්නේ. දැන් මේ 12යි 30 එකට දාලා තියෙන මැසේජ් එකක් මෙච්චර ඉක්මනට කියන එක ගැනත් අපේ සුජී සතුටු වෙනවා. ඊළඟට සුබ දහවලක් වේවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. චූටි පුතා චිරාන් තමයි අපි දෙන්න ගැන හැම වෙලාවෙම කියවන්නේ කියලා තමයි කියලා තියෙන්නේ. වීර කැටින දුලා තමයි කියලා තියෙන්නේ. අපි කියන්නේ මේ චිරාන්ව අපි මේ සින්දුවට ස්පෙෂලි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලස්සනම ලස්සන සින්දුවක් ඕනි ජනී කියලා අපේ නදී මැසේජ් එකක් දාලා තිනවා. නදී ඉන්නේ මේ නුවර ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ ගාල්ලට ගිහිල්ලා ඉන්නද නෑ ගලිගමුව පිටගල් දෙනියට. ගයානි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මැසේජ් එක දාලා කියලා තියෙනවා සින්දුවට කටිය එකතු කරගන්න කියලා.
1: හයි ජනී, අපිවත් එකතු කරගන්න. අම්මා අනුෂා, අපච්චි ලක්මාල්, පොඩි අක්කා ජජා කවුද, ලොකු අක්කා මින්ති, මේ ඔගොල්ලන් ඔක්කොටම කියන ආදරයට කියන නම් තමයි මේ දාලා තියෙන්නේ. බණ්ඩාරවලින් කාවින්ද තමයි අපිට මැසේජ් එක දාන්නේ.
0: හරි, ඊළඟට අපි යනවා නිගම්බු වලට ගිහින්. නිගම්බු ගියවට පස්සේ අපිට ඉතින්
1: පාරවල් ගොඩක් තියෙනවා යන්න.
0: ඔව්, අපේ ධනංජය තමයි අපිට මතක් වෙන්නේ. ධනංජය සෙන් ඇන්තනිස් පාරේ ඉඳන් එයා අපි වහගෙන ඉන්නකොට නිගම්බු වල ඒගොල්ලන්ගේ ගෙදර කට්ටිය ඉන්නේ දන්කොටුවේ ශ්‍රී සුමංගල පාරේ. ඒ කොට්ටියම ඔක්කොම එකතු කරගන්නවා අපි මේ හන්න යන සින්දුවට. ඊට පස්සේ අපේ උකුවෙල මාෂි මැසේජ් එකක් දාලා තිනවා යවත් සින්දුවකට එකතු කරගන්න කියලා. කියන හන්දා මේ අපි අහන්න යන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඉතින් කියන්න තියෙන ඉතින් කෝල් කරන්න WhatsApp messages එවන්න කියලා තමයි. 011-255-33-63 අපිට කෝල් කරනවා නම් නම්බර් එක.
1: ඒ වගේම WhatsApp කරනවා නම් මේ පැතර message එකක් දාන්න 011-95-95-95ට.
0: අපිට මැසේජ් කරපු කට්ටියට කෝල් කරපු කට්ටියට අපි දාන්න හදන්නේ මාල, නිකම් මාල නෙවෙයි රත්තරම් මාල දාන්න හදන්නේ.

0: సమహార సింధువుల లిరిక్స్ తీయను ఏవాటు ఎండేను, సమహార సింధువుల మ్యూజిక్ తీయను ఏవాటు నెట వేణు. అవి కలింగహాప సింధువట నటన గమంగ్ అంటారు నప్పుడు రైట్, ఏమ నటన గమంగ్ అంటపు కట్టి అవిట కోల్ కరా.
1: కోల్ కరా ఏమ కూడా కత్తియ కాదువేం జయరత్న గమగే కథా కరా పౌల హేమోం ఎక్కుతు కొరకానికి సింధు ఒకట. ඊට පස්සේ අපේ කෑගල්ල ශාන්ත ටේලර්ස් එකේ සෙට් එකත් අපිට කතා කරා මේ වෙලාවේ සද්දට මහගෙන ඉන්නවලු.
0: දැන් ඊයේ ශාන්ත ටේලර්ස් එකේ කට්ටිය
1: මට අහන්න කිව්වා ඔයාගේ.
0: ඔව් කෑගල්ලේ මේ පිටිය පාලම ගාව දුන්න බද්දන්සල.
1: ඔව්.
0: හැබැයි අපිට බත් පාසලයක්වත් තෙව්වේ නෑ.
1: ඔව්.
0: මට කිව්වා කියන්න කියලා හැමෝටම, මං කිව්වා.
1: ඔව්.
0: හැබැයි මට නෑ බත් ඇටයක්වත් තෙව්වේ. අන්න ඒක ගැන මං පොඩ්ඩක් කනගාටුවෙන් ඉන්නේ ඉතින්.
1: දැන් මට කියන්න කිව්වා ඔයාට එයාලා උදේටයි දවල්ටයි රැටයි කන්න බැරි වුණාලු දන්සල දෙන්න ගිහිල්ලා වුණා.
0: ආ හා හා හා.
1: ඒවාට දීලා නැතිද එයා කාලත් නෑ.
0: හරි, ඊට පස්සේ WhatsApp එක පැත්ත තමයි ටක් ගාලා අපි බලන්න හදන්නේ. මොකද මේ පැත්තේ
1: තමයි messages වැඩි.
0: ඔව් right, අපි බලමු ජපානට යන්න හදන්නේ. ජපානේ දැන් අපේ නිශාන්ත කුමාර මෙසේජ් එකක් දාලා තියෙනවා. යාළුවෝ දෙන්න ඉන්නවා ගාමිණී, ඒ වගේම තමයි ඉෂාන් සහ ලංකාවේ පෞලි සීලම දෙනවත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් දැන් නිශාන්ත මෙසේජ් එකක් දානකොට අනිවාර්යෙන් ගාමිණිත් මෙසේජ් එකක් දාලා ඇති. මේගොල්ලෝ දෙන්න තරගෙට මෙසේජ් දාන්නේ අපිට. ඊළඟට අපි යනවා IG අනුර පුස්සැල්ලාවේ BF ජනපදයේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. යාබ එකතු කරගන්නවා. ඊළඟට ලස්සන සින්දුවක් දෙන්න සන්දාර වෙල කියන්නේ මං හිතන්නේ බණ්ඩාර වෙල දන්නේ.
1: කොමරි
0: ගාමිණී ටී රූම් එකේ ඉඳන් ගාමිණී අයියා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. යාබයි පෞලි සියලුම දෙනවයි ටී රූම් එකට අවිලා ටී බොන සියලුම දෙනවයි අපි එකතු කරගන්නවා.
1: ඔව්.
0: ඊළාට පොඩ්ඩයි ඉන්න අපිව එකතු කරගන්න කරදන ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රියංජිත්. හසිත ඉන්නවා, ධෝනි අනගි ඉන්නවා, සෙනුරි දිනෙත්මා ධෝනි ඉන්නවනේ, එයාගේ උපන්දිනය අද. ඉතින් අපි සෙනුරිට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට ඇහුණා ඔයාටත් උපන්දිනයක් ගැන මනවිඩයක් එනවා.
1: උපන්දිනයක් අපිට කතා කරා හැටන් වලින් චතුමී චූටි බබෙක්, එයාගේ අම්මගේ බර්ත්ඩේ එකද වද. ඉතින් අම්මට අපි දෙන්නට මේකට ලා විශ් කරන්න කිව්වා. අම්මා අම්මට විශ් කරනවලු ගෙදර හැමෝම.
0: Net FM team එකේ අපි හැමෝමත් අපේ චතුමිගේ අම්මට සුබ පතන්න එකතු වෙනවා. දැන් කේක් එහෙම ඉතින් අපිටත් එවන්න ඕන.
1: ඔව්. වැනිලායි චොක්ලට්ුයි මික්ස් කරාට ප්‍රශ්නයක්
0: නැහැ. රයිට්. ඊළඟට අපිත් සද්දෙටම හෙලෝ හෙලෝ සතියන්තේ අහන ගමන් ඉන්නේ. අපිවත් එකතු කරගන්න කියලා අපේ චීන කොරටුයි. ගාල්ලේ චීන කොරටුයි යමුනා ලසන්ති මැසේජ් එකක් දාලා
1: තිනවා.
0: හස්බන්ඩ් ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, ඒ වගේම තමයි net අහන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. අපි ඊළඟට යන්න හදන්නේ හින්දි සින්දුවක් අහන්න. මේ සින්දුවට අපි අහන හැමෝම එකතු කරගන්නවා. ආයෙත් පාරක් කියන්නේ තින් කෝල් කරන්න 0112553363 WhatsApp කරනවා නම්
1: 0711 95 95 95

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 1:23යි.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබ අතද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
4: නොවිලැක්විය හැකි හදිස්සි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ.
6: මාස මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් හිල්ස් නිෂ්පාදන වෙතින්.
4: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
8: Net FM. Hello, hello, Satyantaya.

0: watch me to do everything in my life.
1: අර කකුලේ පුංචි ඇඟිල්ල කොහේරි වැදුනම් මේ වගේ සද්දයක් තමයි. හරි කවුද ඉන්නේ අපිට කෝල් කරපු කට්ටිය අපි එකතු කරගන්නම්.
2: අකුරැසි යශෝ අපිට කෝල් කරා. ගෙදර හැමෝම එක්ක මේ වෙලාවේ අහගෙන ඉන්නවලු. රන්වන් මල්දම් සින්දු දුන්නට වට තෑන්ක් යූ කියන්න කිව්වා. තිස්සමහරාමයෙන් කෝකිලා කතා කරා. අපි දෙන්නවත් එකතු කරගෙන ෆැමිලි එක හැමෝමවත් එකතු කරගෙන ඊළඟ සින්දුව අහමු කියලා. ඒත් එක්කම බොරලස් ගමුවෙන් අපි විමල් කතා කරානෙත් අහන හැමෝමයි නෙත් ෆැමිලි එක ඔක්කොමත් එකතු කරගමු කියලා.
1: හරි ඊළඟට ටක් ගාලා අපි WhatsApp එක බලමු. අපි යන්න හදන්නේ කැන්ඩි වලට. කැන්ඩි දැන් අපේ ජීයුස් ඊට පස්සේ ෆරීදා, දීප්ති සිල්වා, ශිරීන් ඩයස්, ගයානි සිල්වා, රොසෙට් ගමගේ නිරෝ, චන්ද්‍රානි මාරසිංහ මේ සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට හයි අකි අයින අයියා අපි මහියංගනේ ඉඳන් කියලා ශ්‍රියානි අපිට මෙසේජ් එක දාන්නේ. කොහොමද ඉතින් ආදරේ දෙන්නටම මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ශ්‍රියානි. ඊළඟට මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න රම්‍ය ලතා යටියන් තොටි දම් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. පුතා චමිල්, දුවලා නිමේෂා.

0: මාලින්ද තනූෂ පුතා ශාක්‍ය පුතා විහාරා දුව අල්ලපු ගෙදර පියංගිකා සමන් එයාලගේ දරුවෝ හුලංගස් දළුවේ චාරිකාව රුවන් එයාලගේ දුව බැල්මඩුල්ලේ කුට්ට පිටියෙන් අපේ ලොකුණංගි නිලු එයාගේ මහත්තයා සමන්ත දරුවෝ තුන් දෙනා මෙහෙම හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. තව ඉන්නවද කෝල් කරපු අය?
1: තව එක්කෙනෙක් එකතු කරගමු. රාජාංගණෙන් අනුරුද්ධ කෝල් කරා. ගීතාංජලි, තරුක්ෂි, තාරුකී ඇතුළුව ඒගොල්ලෝ මේ වෙලාවේ සෙට් එකක් එක්ක එකතුලා අපි දෙන්නම අහගෙන ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරගන්න කිව්වා.

0: හරි ඊළඟ සින්දුවට යන්න කලින් අපි ටක් ගාලා කට්ටිය එකතු කරගමු. කෝල් කරපු කට්ටිය ඉන්නව නේද?
1: ඔව්. කෑගාලෙන් සෙනුරි කතා කරා. මේ වෙලාවේ පවුලේ හැමෝම වයි BFI කියන්නේ කවුද? බොයෆ්‍රෙන්ඩ් වයි. බොයෆ්‍රෙන්ඩ් ගේ ෆැමිලි එකේ හැමෝමවත් එකතු කරගෙන ඊළඟ සින්දුවට යමු කියලා.
0: හරි. දැන් බොයෆ්‍රෙන්ඩ් ගේ ෆැමිලි එකේ කට්ටිය දන්නවද දන්නේ නැ නේද ඔය කතන්දරේ?
1: ඒක නම කිව්වේ නැත්තේ.
0: හරි. ඊට පස්සේ අපිව සින්දුවකට එකතු කරගන්න කියලා රත්නපුරේ ඉඳන් ලාලනී මැසේජ් එකක් දාලා තියෙනවා. ලාලනී ඔයාව එකතු කරගන්න. ඒ ගම ඉඳන් net fm අහන අපිටත් සින්දුවක් ඕනි. එහෙම කියන්නේ අපි ඕෂදී ඕෂදීව අපි කරුත් එකතු කරගමු. ඊළඟට අපිත් හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා කියලා. මිද්දෙනිය සූර්යපකුණ ඉඳන් සම්පත් නිවසේ ඉන්න සම්පත් තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. හැබැයි සම්පත් ඉන්නේ සම්පත් නිවසේ නෙවෙයි. යාගේ පවුල කට්ටිය තමයි සම්පත් නිවසේ ඉන්නේ. සම්පත් ඉන්නේ රුමේනියාවේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට උහන තිස්සපුර ඉන්න අපේ නිලන්ත උල්ලු සුහේවා. එයාගේ දුව ඉසුරේෂානිකා වයිප් සුමිත්‍රා එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මීගමුවේ ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොට් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවලු. කටියවත් එකතු කරගන්න ඔප් මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව එකයි විනාඩි 46යි
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න

0: 10 වෙලා
1: පවුල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
0: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
4: Net FM. Hello, hello, Satyantaya.

0: හිතන්නත් කලින් මේ පැය ඉවර වෙන්න තමයි යන්නේ. හැබැයි ඊළඟ පැය තව අපිට වෙලාව තියෙනවා පැයක්ම ඉතුරු වෙලා.
1: ඔව්.
0: ඒ පැයට යන්න කලින් ටග් ගාලා මේ පැයේ තියෙන ඇරියස් ටික කවර් කරගන්න ඕනේ. ටග් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කෝල් කරපු කට්ටිය අපි මුලින්ම එකතු කරගමු.
1: ඔව්. අපිට ගාල්ල මහවත්ත හන්දියෙන් සමන් ස්ටෝස් එකෙන් සමන් කුමාර, ඉසුරු, මදුශාංක, අයිරාංගනි, සඳුනි මේ වෙලාව අපි දෙන්නව සද්දට මහගෙන ඉන්නවලු.
0: ඊට පස්සේ ජයසිංහ තමයි කෝල් කරේ.
1: නෑ. වෙන කෙනෙක් කතා කරේ. ඉතින් ගම්පලට ගියපුවාම ඉන්දික සංජීව අපිට කෝල් කරා. එයාගේ දුව ඉන්නවලු මනීෂා, දුලීකා, ඒ වගේම අම්මයි තාත්තයිත් එක්ක. ඊළඟ සින්දුව ලස්සන්ට ආමු කිව්වා.
0: හරි, ඊළඟට අපි WhatsApp එක පැත්ත බැලුවොත් එහෙම අපි යන්න හදන්නේ අම්පාර පැත්තට කියලා ඉන්න. අම්පාරත් බණ්ඩාර දූවට ගියාට පස්සේ තමයි මුතුහර බ්ලොග් ගල් එක හම්බ වෙන්නේ. එතන වැඩ කරන සෙට් එක මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්න හන්ද ගොඩක් ආදරෙන් නේගොලංග මතක් කරනවා. බ්ලොග් ගල් එහෙම ගන්න ඕන නම් අම්පාරේ කට්ටියට යන්න මුතුහරේ.
1: ඔව්.
0: පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවේ ඉඳන් අපි වහගෙන ඉන්නවලු. ඊට පස්සේ අපිත් සද්දෙටම අහගෙන ඉන්නේ වැඩ කරන ගමන්. හෝමාගම පිස්කල් වත්තේ පද්මසිරිගේ ගෙදර තමයි මේ අපිට මැසේජ් එක දාන කට්ටිය ඉන්නේ. ඔක්කොම ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. ඊළඟට අපි යන්න හදන්නේ බණ්ඩාරවෙලට නෙවෙයි, ගාල්ලේ බද්දේ ගමට. එහෙම කියන්නේ කවුද දන්නවද? ගාමිණී ටී රූම් එකේ කට්ටිය මම
1: හිතන්නේ.
0: ආරයිට්, හරි හරි හරි. ඊට පස්සේ මාකොලට යමු. මාකොල ගල්පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සමරමීර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හැමදාම වගේ තමයි ඉතින් සබුගස්කන්ද මහවිද්‍යාලයේ ඉගෙනුම ලැබපු 1981 බැජ් එකේ අවුරුදු 20 විතර කොල්ලෝ සෙට් එක එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපිට චමිලා මැසේජ් එකක් තියලා තියෙන්නේ. නෑ නෑ නෑ, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. චමිලා නෙමෙයි මැසේජ් එක දාලා තියෙන රදාවාණින් අනුර.
1: අනුර.
0: චමිලා, සඳරු, ඔසඳ, සඳසි, මදුක, සඳනෙත්, නෙතුල් මේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා. පොඩ්ඩක් ඉන්න. හිමාෂි ලිහිණිය ගල ඉඳන් මං හිතන්නේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපිත් ආවා ආච්චි අම්මලෑ ගෙදර. දෙල්ලොලුවේ තමයි ආච්චි අම්මලෑ ගෙදර තියෙනවා. කියන්නේ කියන්නේ මේ අර ලෝන් වීකෙන්ඩ් එකේ ට්‍රිප් ගියපු කෙනෙක්.
1: ට්‍රිප් ගියපු කෙනෙක්.
0: අක්කා, අයියා, නංගි, මල්ලි, අම්මා, තාත්තා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට ගම්පොලට යන්න ආදරේ. ගම්පොල යටිපියන් ගල ඉඳන් අපිට ඉන්දික සංජීව මැසේජ් එකක් දාලා තිනවා. පුතා උදේෂ්, දුවල දෙන්න ඉන්නවා දුලීෂා, මනීෂා, මේ කට්ටිය එකතු කරගන්න කියනවා. ඊළඟට කෑම කන්න යන්න හදන්නේ අපි ඇහැලියගොඩ ශෂි ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ කට්ටිය. කුමාරි, ශෂිකා, රමණී මේ කට්ටිය එකතු කරගන්නවා. ඊළඟට ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්න සරච්චන්ද්‍ර ඩයස්වත් එකතු කරගෙන අපි මේ සින්දුවට යන්න හදන්නේ. මේ පැත්තට කෝල් එකක් දෙන්න 01112553 63.
1: ඒ වගේම WhatsApp message එකකුත් දාන්න 0711 95 95 95ට.

0: ගලොතරයි මණ්ඩලය.
1: හීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිල. කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි. කස්ලබ් ග්‍රෑම් 100ක් රුපියල් 13යි. ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි. හීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yama yana hama tana anytime fit when a flavor delikiri padamak. Well I may get a denwa.
6: Wasakala kiri fun එක piri elakiri kiri.
7: වේලාව

0: හරි අපේ හින්දි සින්දුව කහන්න යන කලින් ටක් ගාලා කට්ටිය එකතු කරගන්න හදන්නේ මොකද ගොඩාක් වෙලා අපි සින්දුව ඇහුවා හැබැයි කතා කරේ නැහැනේ රයිට් කවුද එකතු කරගන්න අප මුලින්ම
1: ඔව් තනමල් වලින් ප්‍රේමසිරි කතා කරා මේ වෙලාවේ යගේ අම්මා ඉන්නවලු දිනුෂා ගණේෂා චමිලානි බිම්සර හැමෝම ෆැමිලි එකේ කට්ටිය එකතු කරගන්නවා කියනවා ඊට පස්සේ නාරහින් පිටින් හේෂාන් මට කෝල් කරා
0: මැසේජ් එකකුත් දාලා තිබුණා අපිට
1: ඒක තමයි තාත්තා සුරංගයි අම්මා රේණුකා ඊට පස්සේ අයියලා දෙන්නයි මල්ලිත් එක්ක අපි දෙනවා මේ වෙලාවේ අහගෙන ඉන්නවලු
0: හරි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මං හිතන්නේ අශාන් වෙන්න ඕනි මැසේජ් එක දාලා තියෙන්නේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ගම්පොළ උමගිරි උයනේ සංජීව අපිට මැසේජ් එකක් දාලා තියෙනවා දුවල දෙන්න නුවන්ති සහ සත්සරණී ඊට පස්සේ අපේ දර්ශන අයියව මේ ටීම් එකේ දර්ශන අයියව මතක් කරන්න කියලා තියෙනවා ඊට පස්සේ කරන්නාගොඩ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ රබර් බුෂ් නිෂ්පාදනය කරන ගමන් ඉන්න අපේ සමන් සහ අජිත් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට ඊළඟට තුෂාන් විසල් මහත්තය අජීත් ඊට පස්සේ ලොකු අම්මා මහප්පා එකතු කරගන්න කියලා අපිට කුමුදු රුවන්වැලි ඉඳන් මැසේජ් එක
1: දාන්නේ
0: අද තුෂාන්ගේ උපන්දිනේලු එයාට සුභපතන්න කියලා දිනවා තුෂාන් අපේ net fm ටීම් එකේ හැමෝම එකතු වෙලා සුභපතනවා මේ සින්දුවක් අහන්න ඊළඟට දුවගේ පස්වෙනි උපන්දිනේ ඊයේ තිබුණේ සින්දුවකට පුතාලා දෙන්න ජනුක දිනුක දුව ජෙනුකි ආදරෙන් එකතු කරගන්න කියලා රත්නපුරේ හෙට්ටිකන්දි දන් නිරෝෂ මැසේජ් එකක් දාලා තිනවා ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: වේලාව 2:23.
3: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite බැටරියක් මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ.
5: මුදලාලි,
6: අලෝනා,
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි, මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතෝමඩ මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
6: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහුවෙමු.
8: මිරිස් නම් මිරිස්, විජේ මිරිස්.

0: ගුප්පිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.

0: සුදු පරවිර ඇනසේ පාසල නිමවෙලා ප්‍රේම කුරුමරියන් වෙනකම් පාරට වෙලා බලන් ඉන්නකොට පාර යන කට්ටිය අහනවා ඇයි මේ ස්කූලේ ගාවට වෙලා ඉන්නේ ගෙවල් දොරවල් නැත්තේ.
1: ඔව්.
0: කට කැරලා කියන්න බෑනේ ගෙවල් දොරවල් නැහැ කියලා.
1: ඔව්.
0: අන්න ඒ හින්දා තමයි අපි කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මතක්
1: කරන්නේ.
0: ඔව්. එතකොට ඔය කොහේ කොහෙවත් කවුරුවත් වෙනකම් මග බල බල ඉන්නෝ නැහැ. තමන්ගෙම ගිහලා ගෙදරකට වෙලා ඉන්න පුළුවන්.
1: ඔව්.
0: කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ වාගේ නිවාස සහිනේ සැබෑ කරන්න වාට හම්බ වෙලා තියෙන හොඳමත් වෙල. දැන් වාට ලංකාවේ කොතනක ඔයාගේ ඉඩම තිබුණත් එතරටම ඇවිල්ලා ගේ හදලා දෙන්න වැඩේ කැදල් එන්ටර්ප්‍රයිසස් කරන්න සූදානම් ඉන්නු.
1: අහහ.
0: සාමාන්‍යයෙන් ඔය කාමර දෙකක් තියෙන අර පුංචි පවුල රත්තරන් පවුලකට ගැලපෙන සාමාන්‍ය ගයක් රුපියල් ලක්ෂ 40කට වගේ කියන්නේ මිලියන 4කට වගේ සාමාන්‍ය පුංචි කාර් එකක් ගන්න ගානකට ගේ හදා ගන්න පුළුවන්.
1: ඊට
0: පස්සේ ගේ හදලා ඉවරනාට පස්සේ කාර් එක පාක් කරන්න පුළුවන් ඕයිනම්. ඔව්. ඒක හන්දා අපිට කියන්න තියෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්න කියලා. මොකද දැන් මේ විශේෂම දේ වෙන්නේ මේ මුදල අවුරුදු 10ක් යනකම් ඔයාලට ගෙවන්න chance එක තියෙනවා.
1: ආ.
0: දැන් සාමාන්‍යයෙන් ගෙවල් හදන වැඩේ එහෙම ගෙවීමේ ක්‍රමයට කරන්න බෑනේ. තමන් සල්ලි හිමීට හොයලා හොයලා එහෙම තමයි ගේ හදා ගන්න ඕනේ. හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක ඔයා ගේ හදන වැඩේ කරවොතින් ඔයාට සල්ලි ගෙවීමේ ක්‍රමයට කරලා ඔය ගේ හදන වැඩේ ටක් ගාලා කරගන්න පුළුවන්.
1: ආ.
0: ඒක හන්දා ගෙවල් හදන වැඩේ කල් ඇර ඇර ඉන්නවනම් එහෙම රස්තියාදු ගගහ ඉන්නවනම් ගෙදරට වෙලා ඉන්න බැරි හන්ද. එහෙමත් තියෙනවනේ. ගෙදර අර පවුලේ කට්ටියත් එක පොඩ්ඩක් ඉන්න බෑ. මොකද ගෙදර කට්ටිය අහනවා දැන් ඉතින් ගෙයක් හදන්නේ නැද්ද වගේ දේවල් අහනවා. ඒක හන්දා කොහේ හරි ඔය පාසල නිමවි ප්‍රේම කුමරියන් එක්කම බල බලි. ඒක හන්දවා කරන්න තියෙන හොඳම වැඩේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න 0744390352. එහෙම නැත්නම් 0744390352 තමයි නම්බර්ස්. කොහෙටද යන්නේ අපි? කෝල් කරපු කට්ටිය හොයාගෙන යමුද?
1: ආ අපි යමු. මට කෝල් කරා මේ වෙලාවේ ගාලින් ලක්ෂ්මි. ඉෂාන් මදුශංකවයි දිල්ෂාන් මදුශංකවයි එකතු කරගන්න කියනවා. ඒ වගේම නිකරල්
0: දිෂාන් මදුශංකයි දිල්ෂාන් මදුශංකයි.
1: ආ මේ ඉෂාන් නෙමෙයිද?
0: නෑ නෑ නෑ දිෂාන් මදුශංකයි දිල්ෂාන් මදුශංකයි.
1: ආ රයිට් රයිට් හරි. ඊට පස්සේ නිකවරටියෙන් ඉස්සරු කතා කරා. මේ වෙලාවේ අම්මයි තාත්තයි අක්කයි එක්කම net අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගෙන ඊළඟ සින්දුව සද්දෙට මහමු කියලා.
0: රයිට් ඊළඟට WhatsApp messages බලන්න තමයි හදන්නේ අපි. හයි මේ නිශාන්ත කුමාර ආයෙත් මෙසේජ් එකක්
1: දාලා. තරගයක් කියලා.
0: මං හිතන්නේ මේ නිකන් අර නිකන් ඉන්නකොට නිකන් ෆෝන් එක ගත්ත දැක්කම දැක්ක ටක් ගාලා ගන්නවනෙත් එකේ නම්බර් එකට ටක් ගාලා මෙසේජ් එකක් කොපි කරලා පේස්ට් කරනවා.
1: ඔව්.
0: අනේ අපිව එකතු කරගන්න ගාල්ලේ සංජීව තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අම්පාරේ දයාපුර චන්දිමා ප්‍රියදර්ශනීවත් එකතු කරගන්න සුදුනෝනව ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. සුදුනෝන කියලා දෙන චන්දිමාට තමයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි තුනක්ම ඉන්නවා. අශාන් තමයි එහෙම කියලා
1: තියෙන්නේ.
0: දැන් ඒ ඇස්සේ මේ අපේ චනු මැසේජ් එකක් දාලා
1: තියෙනවා.
0: ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන ගමන්ලු. දැන් මේ අපි මෙහෙ වැඩ.
1: වැඩ.
0: ඒගොල්ලෝ ට්‍රිප් යනවා. හරිම හොඳයි. හරිම හොඳයි. දැන් හෙට වැඩට එනවනේ. ආව මල්ලගමු. දැන් අපි රෝ එක එක කෑම එහෙම අරගෙන එනවා කියලා කිව්වා.
1: ඔව්.
0: ඒව ගිනාවේ නැතොත් තමයි අපි බලාගන්නේ.
1: ඔව්.
0: කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න අපි මේ හන්න යන සින්දුවට. දැන් ඕගොල්ලන්ට තුලම මේ පැතර කෝල් එකක් ගන්න. 0112 55 33 63 WhatsApp කරන්න 0711 95 95 95ට.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satiantea

0: විනා
1: FM 95 94.8 Net FM දිවයින පුරා
2: Net FM hello සතිය

0: මේ දවස්වල වැස්සක් කියන්නේ තිතින් මාර වටින දෙයක්. අර වහින කාලවල පොඩ්ඩක් වහිනවා වගේ නෙවෙයි, මේ වගේ මාර රස්නයක් දැනෙන කාලවල වහිනවා කියන්නේ පුදුම සනීපයක්. දැන් මේ වෙලාවේ තෙලියේ පොඩ්ඩක් වහින්න වගේ තිබුණාට වහින්නේ එහෙම නැහැ නේ, කලාතුරකින් තමයි මේ දවස්වල වහින්. හරි, කවුද ඉන්නේ එහෙම වැස්ස ගැන අහන වෙලාවේ මේ පැත්තට කෝල් කරපු කට්ටිය?
1: අපි යමු WhatsApp එක පැත්තට නේ.
0: හරි, WhatsApp එකට තමයි බලන්න හදන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ, අපිත් අහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න, දැන් මේකේ මේ විශේෂණ පද අරම මේ අයින් කළා තමයි ගන්න ඕනේ. ඐන් සූරියාරච්චි අවිසාවේලින් දැන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ චනුත් පුතා, අම්මා ලසංගිකා, තාත්තා බණ්ඩාර එකතු කරගන්න කියලා කෑගල්ලෙන් මැසේජ් එකක් දාලා
1: තියෙනවා.
0: මං හිතන්නේ මේ චනුත් පුතා තමයි මැසේජ් එක දාලා
1: තියෙන්නේ.
0: ඔව්, එයා යාටම පුතා කියලා දාගෙන. රාගම ඉඳන් රෝසි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පොළොන්නරුවේ චතුරංග එකතු කරගන්න කියලා කියනවා, එයා මගේ කියලා දාලා තියෙනවා. ඔන්න පොළොන්නරුවේ චතුරංගව කවුරු හරි අයිති කරගන්න බලාගෙන ඉන්නවා නම් එයා ගැන හිතන්න එපා, එයා රෝසි. ඊට පස්සේ මං හිතන්නේ මේ අපිටත් මැසේජ් එකක් දාලා දිනවා. මේ මැසේජ් එක අපේ කලබල වැන්ච් එකට එවු මැසේජ් එක. චිත්‍රයක් ඇඳලා ඉවල තියෙනවා. චිත්‍රය ඇඳලා ඉවල තියෙන හන්ද ඉතින් නම කියමු. අපේ වල්පිට සෙතුම්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
1: වාගේ
0: චිත්‍රය ලස්සනයි ඉතින්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 2:45
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
10: Net FM. Hello Satyantaya.

0: වෙලාව දෙකයි විනාඩි 47යි. අපි 12 ඉඳන් පැය 3ක් ඉතින් මේ පැත්තේ ඉන්න කියලා ආව. දැන් යන්න වෙලාව කිට්ටුටම ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ අපේ කවීෂ් ඒ වගේම තමයි අපේ බාෂි අපෙන් පස්සේ මැදිරිය බාර ගන්න මේ පැතර ඇවිල්ලා
1: තියෙන්නේ.
0: එතකොට ඉතින් අපි ඒගොල්ලෝ එනකොට මේ පැත්ත දීලා යන්න ඕනේ. නැත්තම් ගහලා තමයි පන්නන්නේ. යන්න කලින් ටග් ගාලා මේ පැතර මැසේජ් කරලා තියෙන තව කීප දෙනෙක් ඉන්නවා. කෝල් කරපු කට්ටිය ඉන්නවා. ටග් ගාලා එකතු කරගන්න.
1: ඔව් හා හේටි පොලින් මුදිත කතා කරා අපිට. ෆැමිලි එකේ ඔක්කොම කියන්නේ චතුරංග පුතාලා දෙන්නම එතකොට දුව මේ ඔක්කොම එක ඊළඟ සින්දුව හමු කියලා තමයි කියන්නේ.
0: රයිට්. ඊට පස්සේ සුබ දහවලක් වේවා මාත් අහගෙන ඉන්නේ කියලා අපේ මේ යටියන්තොට ඉඳන් සුජීව මధుරංග මැසේජ් එකක් දාලා තියෙනවා. සුජීව ඔයාවත් මේ අපි යන්න කලින් දෙන කෙලිම නන් ස්ටොප් එකක් නෙවෙයි. සින්දු සෙට් එකකට තමයි කට්ටිය එකතු කරගන්නේ. ඊට පස්සේ ඉතින් යන්න කලින් මතක් කරන්න ඕනේ. දැන් ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ ලෝන් වීකෙන්ඩ් එක. ගොඩ දෙනෙක් ඉතින් සතුටු වෙනවා. ඒගොල්ලන්ගේ ට්‍රිප් යනවා. ඊට පස්සේ එක එක වැඩ ජාති කෝටි. ඔය ටික කරන අතර ඉතින් තමන්ගේ පරිස්සම ගැන සෑහෙන වතාවක් හිතන්න වෙනවා. මොකද දැන් මේ දවස්වල ඔය රියාන තුරු ඊට පස්සේ දැන් එකපාරට සමහර පැතිවල කඳු පැතිවලට වහිනවා. එතකොට ඔය නාන කොට එහෙම පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන ගමන් ඔය දේවල් කරා නම් හොඳයි. මොකද ඉතින් මේ හවස් වෙනකොට එක එක දේවල් බිව්වට පස්සේ ඔය දේවල් අමතක වෙනවා.
1: අමතක වෙනවා.
0: ඒක හන්ද කොයි වෙලෙත් සිහියෙන් ඉඳලා උඩ බුද්ධියෙන් වැඩ කරා නම් තමන්ටත් හොඳයි. ඒ වගේම තමයි තමන්ගේ ආදරණීයන්ටත් හොඳයි. ඒ ගැනත් මතක් කරන ගමන් තමයි අපි අදට ගිහිල්ලා ඉන්න හදන්නේ. අදට ගියාට අපි ආයෙත් හෙට එනවා.
1: ඔව්.
0: හෙට මම එනවා දවල් 12ට. හෙලෝ හෙලෝ සතියන්තෙන්.
1: ආ මම එනවා උදේ 9ට.
0: එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. මම ජනී.
1: මම දිව්‍යා.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0447 31 33 540.

0: How about the unsung dudes? This is Hari Aran from Mumbai. Hey, man, let's just move it together and rock
1: it. Hello, hello.
2: ඉතින් ඉතින් කොහමද
1: හොඳින් ඉන්නවා වටන හොඳින් නෑ වගේ නේද
2: ඔයා හොඳින් ඇති කියලා හිතනවා කොහොම හරි ඔන්න අපි දෙන්නගේ පැය තුන පටන් අරගෙන තියෙන්නේ කෝල් කරලා WhatsApp එකේ chat එකට සෙට්‍රලා සින්දුවක් ඩෙඩිකේට් කරන්න පුළුවන්
1: අනිවාර්යෙන් චුටි දුකක් ඇතුණොත් අද ගින්දරේ චුට්ටක් විතර මැලවිලා ඉන්නවා දැක්කම හිතට ලොකු දුකක් දැනුණා ඉතින් කමක් නෑ ඔයාලා ඉන්න මේ පැත්තට 0711 95 95 95 0112 55 33 63 මේ පැත්තට කතා කරන්න මැසේජ් කරන්න පැය තුනම සතුටින් ඉන්න
2: නියමයි
1: ජය වේවා

0: ஆனமே.
1: மே வீக்கெண்டுக்கு கெதர் பார்ட்டியா டிடி ஜேக்கப் அப்பிங்
2: நெட் எஃப்எம். ஹலோ ஹலோ சத்யாந்தே.
3: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: අපි ගාව තියෙනවා අහස තරම් සින්දු. කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyante.

0: අපිට කටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න.
1: සැහෙනෙනවා මේ කතා කරපු පළවෙනි වචනෙම්ම තේරුණාලු අපේ ගින්දරියාද චුට්ටක් අසනීප ඉන්නේ කියලා.
0: චුට්ටක්?
1: චුට්ටක් නෙවෙයි නේද?
0: අනේ.
1: ඒකනේ. ඔයාලා දන්නවනම් මම මෙතන කොච්චර දුකෙන්ද ඉන්නේ කියලා ගින්දරියගේ මූණ දිහා බලාගෙන.
0: මොනවනත් නේචක පිච්චර මාව ලෙඩ කරන්න හොඳ නෑනේ.
1: ඒකනේ නේද? අපිට කියන්නේ යාර අපේ ප්‍රේක්ෂකයෝ සතුටින් තියෙන අපේ ගින්දරිය.
0: ඒක තමයි.
1: ඒකනේ මෙහෙම කරන්න හොඳ නෑ.
0: එපා නේච එහෙම කරන්න.
1: හරි නරකයි. නෝටි වැඩ කරලා තියෙන්නේ.
0: හරි වේ අපි කටිය ගොඩාක් කිනා එකතු කරගන්න.
1: සැහෙන දිනක් කතා කරා.
0: ඔව් අද මං අඩුවෙන් කතා කරන්නම් අපේ කවීට කියලා හමු කවුද කෝල් කරේ කියලා.
1: හද මුලින්ම කතා කරේ අපේ නාලන්ද සඳු. නාලන්ද සඳු කතා කරලා කිව්වා ඉතින් කට්ටේව එකතු කරගෙන ලස්සන සින්දුවක් ආමු කියලා.
0: අක්කවයි යවයි අම්මවයි
1: අම්මවයි කට්ටේව
0: එකතු කරගන්න.
1: හරි. ඊළඟට කතා කර අපේ පානුදර ශ්‍රී සිරි ටයිල් ෂොප් එකෙන්.
0: හා?
1: ආ අපේ චමින්ද බොස ප්‍රදීප් කට්ටේව එකතු කරගෙන අද මේ දින විතරයි කොහෙ ඉන්නේ?
0: වයිෆ්
1: දුව
0: කටි අද නැතු ඇති. කොමාරි ඔක්කොමලා මාන්දරින් මතක් කරලා.
1: එකනේ එකනේ එකනේ කොච්චර වුණත් මේ මම කොහොම ඉඳියත් අපේ මතක ගබඩාව තියෙන අපේ ගින්දරි ගාව.
0: ඒකත් පොඩ්ඩක් ඥන්ඥුන් වෙලා.
1: මං හිතන්නේ බිරිස්සා වැඩිකමට වෙන්නේ නැති. හා ඉතින් අපේ අයේෂත් කතා කරා මහනුවරින්දලා. හෙලෝ හෙලෝ සත්‍යන්තය අහන හැමෝමව. අපේ නෙට් ටීම් එකේ හැමෝම අපි දෙන්නව ලස්සන සින්දුවකට එකතු කරගමු කියලා කිව්වා. ඊට පස්සේ යනවා මේ ගම චුට්ටක් කියව ගන්න අපහසු වෙලා මම පොඩි අකරතැබ්බයකට මුණ දුන්නා. රත්නපුර බිල්ල කඩේ.
0: ආ පිට පුරුදු යට ගම් බෑ කියලා.
1: දැන් චුට්ට චුට්ට මේ හදාගෙන යන්නේ.
0: ඔයා ගැහණු පිරිවිමල් පළතුරු කරලා
1: ගෙදර ඉඳලා.
0: එතකොට අලුත් ගම් දැනගන්න.
1: ගම් දැනගන්න. කොහෙද අපේ ගමේ නමවත් මට මතක නැහැ. අපේ අම්ම කවුරු හරි ගොම මේ පුතේ අර අර අර මාමා අර මාමගේ මෙයා මෙයා කවුද බැලණන් අල්ලපු ගෙදර
0: හරි
1: සන්තෝෂයි
0: මතකේ මතකේ ඉතාලම සතුටුයි
1: අන්න ඒකනේ කියන්නේ හා ඉතින් ජයවිර කතා කළ කිව්වා ඉතින් බිරිඳ කල්යාණිවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා කිව්වා
0: ඒ අතර මේ අපිට SLT Mobitel Fiber ගැන මතක් කරන්න ඕනේ නේද
1: ඔව් අනිවාර්යෙන්
0: දැන් ඔයාට ගොඩක් කලාවට රැට නින්ද යන්නේ නැත්තම් හරිද කික හේතු කාරණා තියෙන පුළුවන් කිසිම හේතුවක් නැහැ රැට නින්ද යන්න
1: ඒක ඇත්ත
0: හොඳට හරි
1: නේද ඔයා මගේ හිත කියවුවා නේද
0: දැන් ගොඩක් වීකෙන්ඩ් එක නෙමෙයි තුන් සතියන්තේ මූවි නයිට් එකක් එහෙම තියනවා නුනම ඩේට නැණි කියලා නැහෙන් අනන ඉන්න නේද ඔයාට අධි වේගවත්ේ වගේම තමයි ශක්තිමත් ස්ථාවර සම්බන්ධතාවයක් වාට ලබා දෙනවා SLT Mobitel Fiber Unlimited එක. ඒ වගේම වාට ගේම් ස්ට්‍රීමින්, ඊගාවට 4K films අඩෝම කාලයකින් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න, ඊගාවට අප්ලෝඩ් කරන්න තියෙන දේවල් ඉක්මනට අප්ලෝඩ් කරගන්න. ඉතින් වාට unlimited පැකේජ් එකක් ඕනිම තමයි. ඒ නිසා තමයි SLT Fiber ඕනම වෙලාවක any time පාවිච්චි කරන්න පුළුවන් පැකේජස් රුපියල් 2690 ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි unlimited fiber packages රුපියල් 5900 ඉඳන් පටන් ගන්නවා. ඒක budget එකේ හැටියට ඔයාට ගැලපෙන package එක active කරගන්න පුළුවන්. ඉතින් SLT Mobitel Fiber එක එකතු වෙන්න වේගවත් ලෝකෙත් එක්ක වේගින් ඉස්සරහට යන්න.
1: අනිවාර්යෙන්. එහෙනම් අපි යන්නේ සින්දුවකට.
0: Yeah, සින්දුව හමු.
1: දුවලයන්.

නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හෙලෝ හෙලෝ සත්‍යන්තය හගෙන

0: අක්මාවිතෙල් ෆැටි ලිව බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහගුණ වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ගැම්මක් තමයි.
4: Net FM. Hello hello Satyantaya.
5: ඉතින් නිවාඩු පාඩුවේ සති අන්තයේ කට්ටිය මොකද මොකද කරන්නේ? මේ පැතර කතා කරනවා, මේ පැතර වට්සප් මෙසේජස් දානවා, එහෙමනේ නේද? නිකමට හිතන්න නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවේ ගියොතින් කොණ්ඩේ කපා ගන්න. සාමාන්‍යයෙන් මම නම් සතියේකට එක පාරක් කොණ්ඩේ කපනවාමයි පිස්සෙක් වගේ, නැත්තම් පිස්සෙක් වගේ. යන්න තියෙන හොඳම තැනක් කොහෙද? ටයිටැනික් සලූන් එකට. ටයිටැනික් සලූන් එකේ අපේ කවුද කතා කරේ? කතා කළ වෙලා කියපු දේ ඉස්සෙල්ලා මං අහ කියන්නම් ඔයාලට. කතා කළ කිව්වේ අපේ භාෂී, අපේ ගින්දරි කතා කරපු පළවෙනි වචනෙම්ම අඳුරගත්ත අපේ භාෂී අසනීපෙන් ඉන්නේ කියලා. භාෂියක් කරත් වැඩිය අසනීපෙන්, භාෂියක් කරත් වැඩිය දුකෙන් ඉන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව. ඉතින් යාලවත් එකතු කරගෙන අද රොහානුයි අපේ බොසායි විතරයිලු වැඩ කරන්නේ. ඉතින් කට්ටිය එකතු කරගෙන අපි යමු සූර්ය වැව පැත්තට. සූර්ය වැව පැත්තෙන් ලියනාරච්චිවත් එකතු කරගෙන ගල්පාත මල්ලිකා, තේනුවර දිල්ෂාන් ඒ කට්ටියවත් එකතු කරගෙන අපේ කතා කරා ඊළඟට කවුද පොළොන්නරුවෙන් රමණි. ඉතින් පොළොන්නරුවෙන් රමණිවත් එකතු කරගෙන අපි යමු හැමම වට්ස්ඇප් එක පැත්තට. හයි බාෂිනගෝ, අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන සහ චාන්දනි භාෂයක්කත් ඔන්න හෙලෝ හෙලෝ කියලා කියන ඔයාලට. අපි යමු ඊළඟට. කවුද මේ? ගම්පොල සමගිරි උයන සංජීව දුවල දෙන්න නුවන්තේ සත්සරණේ නෙත්තකේ දර්ශන ඇතුළු ටීම් එකම එකතු කරගෙන ලස්සන සින්දුකට යමු කියලා කියනවා. අනිවාර්ය ලස්සන සින්දුකට යමු. සුබ සන්ධ්‍යාවක් වේවා දෙන්නටම. තවම සනීප නෑ වගේ නේද භාෂිනංගී? ඔව්වනේ, තවම සනීප නෑනේ. ඉක්මනටම හොඳටම හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සජීව මధుරංග. නෑ සුජීව මధుරංග යටියන්තට ඉඳලා තමයි මැසේජ් එකක් දාන්නේ. ඊට පස්සේ අපි බලමු ඊළඟට කවුද ඉන්නේ කියලා. භාෂ්‍යක්කේ ඔයාලස්සන්ට වැඩසටහන කරගෙන යන ආදරේ මැණික. ආදරේ මැණික් කියලා කියන්නේ වාට භාෂ්‍යක්කේ. මට ආදරේ නැල්ලු, මම තරහයි. මම මහියංගනේ ශ්‍යානි, ලස්සන සින්දුවක් ඕනේ මගේ පොලේ සීලු දෙනවම. ඔයාලා දෙන්නවත් එකතු කරගෙන නෙත්තහන හැමෝමවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා කියනවා. ඉතින් වැඩිය මොකටද කතා? අපි යමු මේ සින්දුවට. එන්න යන මාත් එක්ක.

0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ.
1: ඉතින් කටිට කොහොමද? ආවා පොඩි පණිවිඩයක් කියලා යන. මොකද දන්නවද? මට ආරංචියක් ආ මේ දවස්වල කටේ නින්ද යන දි රෝගයක් තේනවා කියලා. මටත් තේනවනේ. රැයට නිදාගත්තාම උදේ නැගිටින්න කොයි පැත්තෙන්ද කියලා මට හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ. අන්න ඒ වගේ වෙලාවට කරන්න තියෙන හොඳ වැඩක්. මොකද දන්නවද? ගන්න ෆෝන් එක අතට එක ගේම් එකක් ප්ලේ කරන්න නැත්නම් වීඩියෝ එකක් බලන්න නැත්නම් ඔය කාට හරි කෝල් එකක් දෙන්න. මෙයා නම් කියයි නැද්ද? කෝල් කරනකොට අපිට දන්නේ වෙන වැඩ. සිග්නල් නෑ, බෆරින්, අර රවුමට කැරකෙන බෝලේ වගේ කැරකැවි කැවි තියෙනවා. හැබැයි එකට තියෙනවා මංගා ඔප්ෂන් එකක්. මේ කවිය දෙනවා ඔයාලට ඔප්ෂන්ස්. මොකද දන්නවද? බෆරින් නැතුව දවස පුරාම ගේම් ප්ලේ කරන්න, අයි ඕනම වෙලාවක ඕනම වීඩියෝ එකක් ඕනම සොන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න SLT Fiber ඔයාලට සැබෑ ජීවිතයට ගෙනාලා තියෙනවා වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල පහසුකම්. පැකේජ් රුපියල් 2690 ඉඳලා ආරම්භ වෙනවා. අන්ලිමිටඩ් ෆයිබර් පැකේජ් එක රුපියල් 9500 ඉඳලා පටන් ගන්නවා. ඉතින් ආයෙත් කතා මොකටද? ගෙදර ඉඳලා කරන ඕනම වැඩකට සුළු බිස්නස් කරන කට්ටිය, ස්මෝල් බිස්නස් කරන කට්ටියට මේක හොඳ ආරංචියක්. එක පාර කෝල්ස් ගොඩක් වාඩ ගන්න පුළුවන් කිසිම බෆරින් එකක් නැතුව. ඉතින් තවත් බලන් ඉන්නේ මොකටද? දැම්ම දුවල යන්න. ගිහිල්ලා පැකේජ් එක ඇක්ටිවේට් කරගෙන අද රෑ ඉඳලා හොඳට නිදාගන්න. උදේට අම්මගෙන් බැනුම් ඇහුවොතින් මම නෑ. මම නම් නෙවෙයි ඕන.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හෙලෝ හෙලෝ වේලාව සවස් 3 විනාඩි 46යි දැන්.
4: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
5: Red FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: පටන් සෙන්දු කියන්න බෑ ඉතින් මං ඔය පොඩ්ඩක් මුමුණු මුමුණු ඉඳියට. ඉතින් අපි කට්ටිය එකතු කරගන්න යන්නේ අපේ සින්දුවට. කාන්ති අම්මා කතා කරා අපේ. කාන්ති අම්මා කතා කළා කිව්වා හැතරම කියනවට වඩා අද කට්ටිය ගොඩක් දුකෙන් ඉන්නේ. හේතුව මොකක්ද කියලා දන්නවනේ නේද? මාත් hina වෙලා කතා කරලා සෑහෙන ලොකු දුකක් හිතේ දරාගෙන ඉන්නවා අපි ගින්දරීව දැකලා. ඉතින් ගින්දරීට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා අපේ හැමෝම. ඉතින් ඉක්මන් සුවේ ලැබේවා පුතා සංගීත් යනුක කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු අපි. එහෙමම යමුද WhatsApp එක පැත්තට. වාශී දෙනවට කොහොමද? දවස් දෙකක් අසංඛ ඇවිල්ලා සහයෝගය දුන්නලු කට්ටියට. ඉතින් මන්සෝ ප්‍රාර්ථනා කරනවලු සුජීවක්කා, දම්යක්කා, කට්ටියම යාළුවෝ, ආනන්දයියා, අපේ කසුණි අක්කා, උදයන්ගේ අක්කා, පවුලේ හැමෝම, නිත්තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කියනවා. හිත හොඳ කෙනෙක් කවුරු වුණත්. හෙලෝ හෙලෝ, සුබ සන්ධ්‍යාවක් දෙන්නටම. අපි නම් නෙත් අහගෙන ඉන්නේ. හොඳේ හොඳයි හොඳේ. ලස්සන සින්දුවකට මමයි අම්මයි ආච්චි සියයි වගේ මකුරැස්ස යශෝ පුංචි අකුරැස්ස ආච්චි රතු මාමයි සුදු අයියා එකතු කරගන්න. රතු මාම සුදු මාම කහ මාම ඔක්කොම එකතු වෙන අපි ලස්සන සින්දුවකට යමු. ඊළඟට කවුද ඉන්නේ? හෙලෝ හෙලෝ, සතියන්තේ කාලෙකට පස්සේ ගින්දරේ මැණික ඇවිත් ඉන්නේ. කවිෂ බොයිවත් දෙන්නවම සද්දෙට අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙන්න. උකුවෙලින් මාෂි තමයි මෙහෙම අපිට කියලා තියෙන්නේ. අපිත් සද්දෙට නෙත් අහගෙන ඉන්නේ. වැඩ කරන ගමන් ඉන්නේ හෝමගම පිස්කල් වත්තේ පත්මසිරිගේ ගෙදර. කට්ටිය මහගෙනලු අපේ සද්දෙට. සද්දෙටම ගමටම ඇහෙන්න දාගෙනලු ඉන්නේ. තව චුට්ටක් වැඩි කරන්න. ගම් නියම් ගම් සිසාරා ටවුන් එකටත් ගෙහෙල්ලා රටටම ඇහෙන්න වැඩි කරලා සද්දේ ලෝකෙට මහන්න දෙන්න. මම නම් කියයි නේද? හලෝ වාශී, ගින්දර මැණික, ඔයාට මොකද හෙම්බ හැදුනද? ඔව්වානේ, යාට හෙම්බ හැදිලානේ. ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරන. පහුගිය දවස් දෙකේ වනතුව ගින්දර හැඳා වහන්නවත් හිතුන් නැල්ලු. ඉතින් බලන්න ඉතින්. අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි නාරම්මල නිමල් දම්මි දුවල දෙන්න. කට්ටේ වේකතු කරගෙන ලස්සන සින්දුවකට යමු. ඉතින් කාලෙකට පස්සේ එහෙන ලස්සන සින්දුවක් යමු නේද? පරණ මතක උස ගන්න.
1: වහී සාතී හෑ, වහී මන්සිල් හෑ.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
3: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112-863-363 076-716-3672.
5: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyante.

0: Dear Love ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yamena hama tane anytime fit when a flavor delikiri padamak. Well I ne gana danuwa. Wasakala kiri fun එක පිරි එල කිරි කිරි.
1: Hello hello සතියන්ත යහගෙන ඉන්න ලාව සවස 4 විනාඩි 4 දැන්.
2: Senehasin adamin hatawat sanasala.
3: Metoli sam mohotak man rasavat karai.
4: මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් සකසන ප්‍රවෘත්ති සමග
5: Net News.

0: ഹലോ ഹലോ നായാവ് സർപ്രൈസ് ഒക്കെ അതേനത്
1: එකතු
0: කරගන්න අපේ කතා කරා කවුද කවුද කවුද ජයලින් කතා කරා ඉරංගනි ඊට පස්සේ අපේ කතා කරා රංජනී අම්මා රංජනී අම්මගේ ලොකු පවුල මම කියන්න නේද
1: මං කියන්න
0: හා අන්න
1: හා නයිදා රූපිකා නිරෝධා පබෝදා තරු සඳු ටෙහන්ස රසුනාදී ඊගාවට ප්‍රියම්ත සමරනායක ජයනි මංජුලා සමන් හිමේෂ් ඉරංගනී අම්මා ලේලි ඉරංගනී ගාවට රෝහා කටියව ආදරෙන් එකතු කරගන්නවා අමතක වුණ නෑ නේකක්වත්
0: නෑ නේද අමතක වුණොත් බය වෙන්න එපා තවටකින් කෝල් එකක් එනවා මේ පැත්තට ඊට පස්සේ ඉන්න අපේ කෑගල් ශාන්ත ටේලර්ස් එකේ කට්ටිය අපි සද්දෙටම අහගෙන ඉන්න ගමන්ලු මේ මං අහගෙන කියන මේ කෙනෙක් කවුරු හරි ආව කෝට් එකක් මහන්ද සද්දෙට අහගෙන ගමන් කෝට් එකේ විස්තර කියනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා කෝට් එකට බෙරිදන්න net logo එකක් දාන්න හා ඉතින් net logo එක දාගන්න ඕන ඔහොම හැබැයි මෙන්න මෙහෙම කොහොමද දන්නවද දැන් මේ අර මං කියවන මේ දැන් රැට නිින්ද යන්න තියෙන ඉඩක් තියෙනවා කියලා ඉතින් අන්න ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් වැඩක් යෝජනා කරන්න බලන්න මතකද
1: රැට නිින්ද යන්න තියෙන
0: මූවිස් බලන්න තව
1: ගේම්ස් ප්ලේ
0: කරන්න හැබැයි දාර මේ ලියලා දුන්න මූවිස් ටික තාම බැලුවේ නැහැ
1: ඇත්තටම ටික බලුවේ නැද්ද
0: නෑ එකක් බලුවා එක බලුවා කියන එකක් ඩවුන්ලෝඩ් කරන්න ගත්තා MB මෙච්චර ගානක් කියලා පැය දෙක තුනක් විතර එක තැන මට හරි සතුටු හිතුණා
1: කනෙක්ෂන් එක මාරු කරන්න
0: ඔව් දැන් මං හදන්නේ මාරු කරන්න ඒක රහසක්නේ ඉතින් ඒ රහස මම දැන් කටින්ම කියන්න හදන්නේ අපේ SLT Mobitel Fiber connection එකකින් ඔයාලට දැම්ම ගිහිල්ලා දාගත්තොත් මොනවද හම්බ වෙන වාසි කෙලින්ම අර මං වගේ මේ බලබලා ඉන්නතෝ පෑ ගානක් බලබලා ඉන්නතෝ කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලා බලන ඕනම සින්දුවක් ඕනම මූවි එකක් ක්ෂණිකව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ගේම් එකක් ඕනම ගේම් එකක් ලැග් වෙන්නතෝ ප්ලේ කරන්නත් පුළුවන් සමහරවිට අපේ බොයිස්ලාට තියෙන ලොකුම ප්‍රශ්න නෝකනේ ගේම් එකක් ගන්න ගත්තොත් කොයිතරම් හොඳ බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් වුණත් කනෙක්ෂන් එක අවුලන් වැඩේ විනාසයි. ඉතින් යන්න අදම යන්න කෙලින්ම කමියුනිකේෂන් එකට ළඟම තියෙන මම නැත්තම් ඔන්ලයින් වුණත් ඔයාලට පුළුවන්. සීලම පැකේජ් 2690 සිට ආරම්භ වෙනවා. ඊට පස්සේ unlimited fiber package රුපියල් 5900 ඉඳලා ආරම්භ වෙනවා. ඉතින් කිසිම ලැග් වීමක් නැතුව ගේම් ස්ට්‍රීමින් කරන්න, 4K චිත්‍රපට බලන්න ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තමයි මොකක්ද SLT Mobitel Fiber කියලා කියන්නේ. ඉතින් මාත් කනෙක්ෂන් එක මාරු කරන්න හදන එකේ මාත් එක්ක ඔයාලත් එකතු වෙන්න. අපි දෙගොල්ලොකම එකතු වෙලා අපේ කනෙක්ෂන් එක මාරු කරලා රෑට ඔන්න ඔහේ ෆිල්ම් එකක් බලබල ඉමුනේ. අපි භාෂියක්ක මේ රෙකමන්ඩ් කරපු ෆිල්ම් ටික මම ඔයාලටත් එවන්නම්.
1: ඒ ටික බලන්න must watch.
0: අනිවාර්යෙන් බලන්න. මම ඉස්සරහට ලොකු නිවාඩුවක් දාලා බලන්න කියලා හිතාගෙන
1: ඉන්නේ. අනිවාර්යෙන්.
0: නිවාඩු දාලා
1: බලන්න.
0: ඔව් නිවාඩු දාලා. හොඳයි හොඳයි. පඩි ඉදන් නැගෙද්ද. හයි හයි භාෂියක් කී අනිවාර්ය සනීප නැහැ නේද? ඒකනේ කියන්නේ බෙහෙත් ගන්නක් ඉක්මනට වට සනීප වෙන්න ඕන මම නෝරා
1: බෙහෙත් ගත්තට සනීප වෙන්න
0: ඒකත් ප්‍රශ්නයක් බෙහෙත් ගත්ත මෙහෙමයි බෙහෙත් ගන්න ගා අරගෙන සනීප වෙන්න නම් මම ඔයාලට කියන්නද හොඳ දෙයක්
1: මොකක්ද
0: හැමදේම හවසට නාන්න
1: ඔව් මේ කරගත්තේ
0: කෙලිම ආවද මේ උණ හැදුනා මං ගන්න වැඩේ
1: මොකද්ද
0: අපේ අම්මා අහලා පහල කින්නවද කියලා බලලා හෙමින් සැරේ යනවා බාත්รูම් එකට ගිහලි වෙලා කෙලිම මේ යන්නේ මේ ඇඟ හොද ගන්නවා කියලා
1: අහලා පහල
0: ඔව් හොඳට නා ගන්නවා එනකොට හදිසි ඉනට අද්දෙක් ගහගෙන බලන් ඉන්නා දැක්කොත් අම්මේ වැරදිලා shower එකට ඔළුව ඇල්ලුණානේ අමතක වුණානේ අපේ අම්ම මුකුත් කියන්නේ බලාගෙන ඉන්නවා විතරයි ගුඩ් ඈවනිං ඔයාලා දෙන්නටම මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඔයාලා දෙන්න ඇතුළු net team එකේ හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවලු තංගල්ලෙන් අප්සරා තමයි මෙහෙම කියන්නේ අප්සරා දැන් තංගල්ලෙ දෙන්නේ කලින් ඉඳී සීගිරියනේ
1: එහෙමද
0: ඔව් එහෙනම් අපි අප්සරාවත් එකතු කරගෙන මේ සින්දුවට යන්
1: යා යා

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෙෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩිලමේත.
3: නෑනි එයා ලොකු ළමෙක්.
2: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
3: එයා හිටිය අව බේරගන්න කුමාර එක්කෙනකන්නේ දූ.
2: මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
6: Hey yo, කොත්මලේ

ඉතිං මේ පැත්‍ර සෑහෙන සෑහෙන කෝල්සෙනවා සෑහෙන සෑහෙන මැසජෙසෙනවා කට්ටිය එකතු කරගන්නත් ඕන. එකතු කරගන්න අතර ඒ පොඩි පණිවිඩයකුත් තියෙනවා මට දෙන්න. අද එද්දි තමයි මට මතක් වුණේ. හොඳට අහගෙන ඉන්නවනම් පණිවිඩේ මොකක්ද කියලා. ඊට කලින් මම කට්ටිය එකතු කරගන්නම්. ගාල මහවත්ත හන්දියේ SF ග්‍රොසරියේ කැපි සමන් කුමාර, ඉසුරු, මදුසංක, ටී ජයසිංහ, අයිරාංගනී, සඳුනි මේ වෙලාවේ සද්දෙටම අපි අහගෙන ඉන්නා කියලා ආරංචියක් ආවා. සද්දෙටම අහගෙන ඉන්න නිසා කට්ටිය එකතු කරගන්නවා අපි. සද්දෙට අහගෙන ඉන්නේ නැති කට්ටිය එකතු කරගන්න නැද්ද කියන්නේ? නෑ. සද්ද වැඩි කරන්න සද්දට හාගෙන ඉන්න. එතකොට කට්ටියම එකතු කරගන්න. ඉතින් ගාල අක්මීමන ලක්ෂ්මී, ෂාන් මදුසංක, දිල්ෂාන් මදුසංක කට්ටියම මේකට එකතු කරගමු. තව ඉන්නවා. දිනෙත් එන්න අමාතලේ. දිනෙත් අපි හැමදාම හාගෙන ඉන්නවා, හැමදාම හාගෙන ඉන්න, හැමදාම කෝල් කරනවා. ඉතින් ඔන අදත් කෝල් කරා. ඉතින් ආවත් එකතු කරගමු මේ සින්දුවට. ඊට පස්සේ අපේ සදාදරණීය කුලියාපිටියේ ජයන්ත අයියා අපිට කතා කරා. එයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. හොමම යමුද අපි වට්ස්ඇප් එක පැත්තට ගිහිලිවෙලා අපි බලමු කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. අනේ මට වැඩ නිසා මෙසේජ් එකක් දාන්න බැරි වුණා අවශ්‍යයක් අර ඉක්මන් සුවේ ලැබෙන්න ඕන. මාතර නාමල් ටේලර්ස් එකෙන් මගේ ප්‍රාර්ථනාවත් ඒකට එකතු කරනවා. ඉක්මන් සුවේ ලැබේවා. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් බක බක ප්‍රනාන්දු. හා අලුත් නම් හදන අපේ භාෂියක්ගේ වැඩපුරුදු වෙලාද කොහෙද? ගින්දර ගින්දරි. ගින්දර ආරී රත්න, ගින්දරි ආරී රත්නද අපේ භාෂිට අසනී පැහැදුනේ. පූසන්ට හුරතලයට විහිළු නම් දාලලු. තව එකක් කිව්වා අපේ භාෂයකට අසනී පෙලා තියෙන උම්ම දෙන්න ගිහිල්ලා කියලා. අර ගින්දර හැන්දෑදි අපේ උම්ම දෙනවනේ මුළු මේ ලංකාවට උම්ම දෙන්න ගිහිල්ලා අසනීප තියෙන කෙනෙක්ගෙන් බෝ වෙන්නේ නැතිලු. අනේ අනේ අඟහරුවෙන් පස්සේ උම්මත් නැහැ. ඉක්මනට සනීප වෙලා උම්ම එකක් එනකන් උම්ම එකක් දෙනකන් කට්ටිය බලන් ඉන්නවලු. අපිට සින්දුවක් දෙන චරිත් ගාල්ලෙන් තමයි මෙහෙම කියන්නේ. ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරලා තියෙන උම් එකක් ගන්න. නෙත් තහන අපි ඉන්නකන් ගින්දරීට දුකෙන් ඉන්න ඉඩ දෙන්නේ. ෂා අන්න මැසේජස් සුපුරුදු පරිදි වෙන ලස්සනට වැඩසටහන කරගෙන යනවා. මම නෙත් තහන ගාමිණී. ගාමිණී ඔවත් මේ සින්දුවට ලස්සන දෙයක් එකතු කරගන්නවා අපි. ලස්සන සින්දුවට එකතු කරගන්නවා අපි. වාශිකී අසනීප තත්ත්වයේ වැඩි වෙලා. ආහා ඕකේ. එහෙම වෙන්නේ අනේ භාෂිතික් මන්ට හොඳ වෙනවා. ඔන්න මේ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට් එකෙන් කියනවා අපිට මෙන්න මෙහෙම. මේ භාෂිත ඉක්මන් සෝයේ පතාලා කෝල් ගත්තලු. ඔන්නේ කාන්ස කරන්න බැරි වෙන්න ඇතිලු. ඕවනේ ගොඩක් අසනීපෙන් ඉන්නේ. ඉතින් අඹලංගොඩ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් වලින් තමයි මෙහෙම කියලා තියෙන්නේ. මනෝජ් කවිෂ් මල්ලි ඔයා ඇතුළු පවුල නෙත් පවුලටම තෙරුවන් සරණයි කියලා තිනවා. තෙරුවන් සරණයි. හයි බාෂි, ඔයාට සනීප නැති හින්දා අපි නෙත් ඇහුවෙත් නැල්ලු. ඉක්මනට සනීප වෙන්න පානදුර පින්කටුවේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ චමින්ද අයියා ආදරේ ගොඩක් කියලා කියනවා. මේ ගොඩක් ඇත්තට මෙහෙම තමයි. ඒ කියන්නේ අර මේ කොහොමද කියන්නේ අර අතලකේ සතුටින් ප්‍රෝග්‍රෑම් එක කරන අපේ බාෂියක්ක නැතුණාම නිකන් අර මේ බත් එක කනකොට පරිප්පු නැතුණා වගේ. පරිප්පු වලට වඩා මිස් වෙනවා අපේ භාෂියක්ක. ඉතින් මේ හර පණිවිඩයකුත් කියන්න තියෙනවා කියලා නම් කිව්වමම ඒක තව ටිකකින් කියන්න. අහගෙන ඉන්නකෝ දැන් යන් සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හෙලෝ හෙලෝ, වේලාව සවස 4 විනාඩි 33යි දැන්.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: එහෙයි,
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක්. ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා, අතුරුගිරිය, නාරම්මල ගනේ මුල, ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT මොබිටෙල් 5 within then unlimited package rasak 100 mbps sita 1000 mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wen saathwininna slt mobitel fiber kondesi adalave
9: excite ganna lucky ka charge karaganna excite battery ek veladi kena warranty ek activate kara sama satyekama agal 55 led tv ekak dina ganna
10: Heels within the now nishpadana sandha aduma mila. Carrot gram 100 then rupel 35. Kasla gram 100 rupel 13. Isso gram 100 then rupel 228. Heels now bavai aduma milai.
11: FM Anupaha. FM Anuhadarai Dashuma Ada. Net FM.

නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියා වක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

හලෝ හලෝ, චුට්ටක් ආව කතා කරලා යන පණිවිඩ කීපයකුත් වෙන මතක් කරන්න එකතු කරගන්නත් කට්ටියක් මේ ඉන්නවා. ඉතින් මේ වැඩේ කියන්නේ ඔයාලා දන්නවද, මේ අපේ ඉන්නවනේ මේ මට චුට්ටක් මේ ද්‍රෝහිකම් කරන කෙනෙක්. ඔයා දන්නවද කවුද කියලා? කවුද කියලා දන්නවද? අපේ ඉෂාරා. ඉෂාරා මම දන්නේ, මම කරපු වරදකුත් නෑ. ඉෂාරා මාත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. හැබැයි අද ඉෂාරා බොහෝම ආදරෙන් මෙසේජ් එකක් දාලා කියන්නකෝ. හෙලෝ හෙලෝ කවිෂ්, හැමෝම විශ් කරන්නේ භාෂියක් කරනේ ඉක්මන්සෝය ප්‍රාර්ථනා කරලා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරන්නලු ඊළඟට කවි ලෙඩ වෙන්න එපා කියලා. බොහෝම ස්තුති ඉෂාරා, පරිස්සමින් ඉන්නලු, තරහයිලු, ඒත් ආදරෙයිලු. අන්න ඒ වගේ ආදරයක් බොහොම වටිනවා ඉෂාරා. බොහොම ස්තුති, බොහොම ස්තුති වගේ ආදරයට. ඉතින් තව කවුද ඉන්නේ අපිට එකතු කරගන්න? ගම්පොලෙන් ඉන්නවා අපේ, කවුද? ගම්පොල ඉන්දික සංජීව ඉන්නවා අපිට එකතු කරගන්න. ඊට පස්සේ ඉන්නවා අපේ වල්පිට මුල්ලෙන් උපාලි, විමල් අංකල් ඉන්නවා බොරලස් ගමෙන්. ඉතින් කට්ටිය කියන්නේ ඉතින් අර සුපුරුදු පණිවිඩේ තමයි. මොකද්ද දන්නවද? අපේ ගින්දරින් නැතුව චුට්ටක් පාළුවයි කියලා. ඉතින් ඒ වගේම මතක් කරන්න දෙයක් තියෙනවා. මොකද කියලා දන්නවද? ඔය මේ පාළුව තනිකම කාන්සිය යන ඔයාලට තියෙනවා දෙයක් කරන්න. මොකද දන්නවද? කැමති ෆිල්ම් එකක් බලන්න, කැමති සින්දුවක් අහන්න, මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන සින්දුව අහන්න, ඩවුන්ලෝඩ් කරගන්න, සේව් කරගන්න, කැමති ගේම් එකක් ගහන්න. ඉතින් ඕකට තියෙන හොඳම ඔප්ෂන් එක මොකද්ද කියලා දන්නවද? SLT Mobitel Fiber. කෙලිම පැකේජ් එක පටන් ගන්නවා රුපියල් 2690 ඉඳන්. අන්ලිමිටඩ් ෆයිබර් පැකේජ් එක රුපියල් 5900 ඉඳලා පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔයාට ගේම් ස්ට්‍රීමින් කරන්න, 4K චිත්‍රපටි අඩු ප්‍රමාදයකින් බලන්න. කියන සමහරක් වෙලාවට අපි ගේම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම, චිත්‍රපටියක් බලන්න ගියාම ගොඩක් වෙලා අපිට ලැග් වෙවි ඉන්න වෙනවා. ප්‍රමාද වෙන්නේ ඇයි? ප්‍රමාද වීම පසුතැවිලට හේතු වෙයි කියලා කියනවනේ. ඒකින්ද දැම්ම දාගන්න පැකේජ් එක SLT Mobitel Fiber. ඉතින් මේ පණිවිඩය දීගෙන අපි යමු ඊළඟට. කවුද අපිත් එක්ක? WP WhatsApp එක හරහා එකතු වෙලා ඉන්නේ කවුද කියලා බලන්න. හයි, මම ගම්පල යටිපියන් ගලින්. කවුද යටිපියන් ගලින්? අහා, ඉන්දික සංජීව. පුතා උදේෂ, දුවල දෙන්න දුලීෂා, මනීෂා, අම්මයි තාත්තයි කට්ටිය එකතු කරන ලස්සන සින්දුවක් අහමු කියලා කියනවා. ඉතින් ඊළඟට කවුද ඉන්නේ? අහහ, ගින්දරී නැතුව හරිම පාළුවෙන් ලො ඉන්නේ. හෙලියකට චමින්ද මෝටර්ස් එකෙන් තමයි එහෙම කියලා තින්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා බොස් චමින්ද, සුදු බබා, රසින්දු, කුරුවිට කඹුරාවෙන් බින්තිනග, මාලින්ද, තනුෂ පුතා, ශාක්‍ය පුතා, විහාරාදුව, ඔය කට්ටිය එකතු කරගන්න කියලා අපිට කියලා තිනවා. ඊළඟට කවුද ඉන්නේ? ආහහා, සින්දුවක් කියලා තිනවා. කවුද මේ? හෙලෝ හෙලෝ, මම හපුතලෙන්. සුදුරුවනට ඉක්මනට සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. කවුද කියලා නෑනේ. කවුද කියලා? මල්ලි හංසක, අම්ම කුමාරී, ඉස්කෝලේ යාළුවෝයි, නෙත්තාන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා තියෙන්නේ. ඔහොම ඉන්න මම නම හොයාගන්න. උදයන්ගිනී දිසානායක, සමර්කිට අම්මගේ කවුන්ට් එකෙන්ද දන්නේ ඇඉන්නේ. හැබැයි උදයන්ගිනී තමයි එහෙම කියලා තියෙන්නේ. ඉතින් නටන්න පුළුවන් මේ වෙලාවේ. යමුද පොඩ්ඩක් ඩාන්ස් එකක් දාලා එන්න. කාලයක් අපි ඩාන්ස් කරපු සින්දුවක් මේක. යන් දුවලා.

0: ගුප්පිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද?
1: Net FM. Hello, hello, Satyantaya.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: හෙලෝ හෙලෝ සත්‍යන්තය අහගෙන ඉන්න වෙලාව සවස 4:52 වෙනාඩි 52යි දැන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තන රිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මතුකා කැස්සට පැනියා. සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද. 0747-21-33-540.
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-72.
12: FM 95.8 Net FM Divaina Pura.

0: ආසව සිද්ුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: නැතෆම් හැලෝ හැලෝ සතියන්තය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකක්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කර ගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක්. CBC Finance. අද නම තන්න 0768700700. මහා බැංකුව විසින් බලපත්‍රල commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch ace ආවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
9: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rise Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rise Leader 125 bike. KD Rise Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක්. CBC Finance. අද නම තන්න 0768700700. මහා බැංකුව විසින් බලපත්‍රල commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch ace ආවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
10: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති 3ක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනයේ ඉති ඒති දැනුවත් කරමේ සෙවනගල ආයුමායුරවේදරෝ හල කිරීපන්නාර සෙවනගල
11: FM 95 FM 94.8 NET FM

0: ඔයාලට මන් දේවදූතියක් කරන් එන්න
1: හදන්නේ. මේ මං ආස සින්දුවක් කඩේ වෙනවා.
0: ආ මට හිතුණා.
1: ලස්සනයිනේ.
0: මේකන කියන්නේ ඒක හරියට හිත නිවෙනවා.
1: ඒක තමයි ඒක තමයි ඒක තමයි. මේ දේවදූතියක් අහමු. අහන්න කලින් කවියෝ අපේ කටේට කියන්න ඕනේ හොයන්නේ ඕනම වෙලාවක කිසිම කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න, අප්ලෝඩ් කරන්න, ගේම්ස් ප්ලේ කරන්න, වීඩියෝස් බලන්න හොඳ වේගවත් ඒ වගේම හොඳ මොනවාද කියන්නේ ශක්තිමත්
0: නේ.
1: එහෙම කනෙක්ෂන් එකක් න අනිවාර්යෙන්ම ඔයාට ගැළපෙන කනෙක්ෂන් එක තමයි SLT Mobitel Fiber කියන්නේ. ඔයාට anytime packages active කරගන්න පුළුවන් රුපියල් 2690 ඉඳන් ඉහළට. හරිද? ඊගාවට unlimited fiber packages active කරගන්න පුළුවන් රුපියල් 5900 ඉඳන්. ඔයාගේ budget එකට ගැළපෙන package එකක් active කරගන්න. එතකොට ඔයාට පුළුවන් කරදරයක් නැතුව buffer වෙවි ඉන්නේ නැතුව ඔයාගේ life එක වේගෙන් ඉස්සරහට යන්න. ඉතින් ඒ නිසා සීමිත විප්ලවයට SLT Mobitel Fiber එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.
0: අනිවාර්යෙන්. ඉතින් මොන හරි කියන්නකෝ.
1: කට්ටියක්
0: ඉන්නවා. ඒගොල්ලෝ එකතු කරගමු.
1: ඒ කට්ටිය එකතු
0: කරගමු. මොරටුවෙන් ඉන්න වසන්තේ. ඊට පස්සේ නුවර ඉන්න අපේ ඉඳුවර. ඉඳුවර මං හිතන්නේ මට හම්බෙච්ච පළවෙනි වතාව. ඉඳුවර කතා කරලා කිව්වා ඉතින් බොහෝම අහිංසක විදියට අපි අහන් ඉන්නවා කියලා. එච්චරමයි කිව්වේ.
1: ඉඳුවර ආදරෙන් එකතු කරගන්නවා.
0: හායි, ගුඩ් ඊවනිං. මාත් ඉන්නවා දුම්බර ලලිත් ප්‍රියංකර. ඊට පස්සේ කවුද මේ? හෙලෝ හෙලෝ, සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා දෙන්නටම. ඈන් අපේ භාෂිකයම්ල හොඳටම අසනීපෙන්නේ. ඒකනේ අනේ.
1: අනේ ඈන් නෙවෙයි අනේ.
0: අනේ අනේ. ඉතින් මම වැරදිද? අපි ඈන් කියලා කියන්නේ මේමනේ. ඈන් කියලා කොහොම මම බලමේ අපේ ඈනක්වත් එකතු කරගන්න හදනවද කියලා. අන්නේ අම්නේ අම්නේ අම්නේ අපේ භාෂිකෙල්ල හොඳටම අසනීපෙන්නේ. පෙරුවන් සරණ නික්මන් ඉක්මනින් සුවේ ලැබෙන්න කියලා ඉල්ලලා තිනවා.
1: අනේ thank you.
0: උතුම් දලදා සමඳුන්ගේ පිහිටයි ආශිර්වාදයයි ආරක්ෂාවයි කියලා තිනවා.
1: බොහොම පිං.
0: ඉතින් හායි, මම බදුල්ල කෝට්ටගොඩින් ගීතික. කොහොමද අපිටත් ලස්සන සොන් එකක් දෙන්නකෝ කියලා ඉල්ලලා තිනවා. සොන් එකට එකතු කරගන්නලු මෙන්න මේ කට්ටියව. ආදරණීය හස්බන් අසංක. අපි අසංක එන වේ නේද? චූටි පටව දෙනස නුවෙන් චෙනු, අම්මා සීලා, තාත්තා ජයන්ත, මහියංගනේ අම්මා මල්ලිගේ ඔක්කොම කට්ටිය එකතු කරගෙන අපි යමු ඊළඟ පැත්තට. ඊළඟ කොහෙද මේ පැත්ත? හාය, සුබ සන්ධ්‍යාවක් ඔයාලට. ජය වේවා. සරස් චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම. මැසේජ් එක කියවට ස්තුතියි දෙන්නටම. භාෂිර ඉක්මනින් සනීප වේවා කියලා තියෙනවා.
1: හා,
0: ඔබ ස්තුතියි. දැන් නිකන් අර මේ චූටි කාලට ගිහිල්ලා වගේ. ඇයි සවුන්ඩ් එක කතා කරන විදිය නිකන් චූටි පොඩි එකෙක් කතා කරනවා වගේ මට දැනෙන්නේ. ඔව්, හරි වෘත්ත. හැමදාම මෙම්බර් සාව හැදුණාන් වගේ එකක් හිතනවාද?
1: යන්න
0: අපි යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හෙලෝ හෙලෝ, වේලාව සවස 5 විනාඩි 24යි දැන්.
3: FM 95, FM 94.8, Net FM.
4: Net FM. Hello, hello, Satyantea.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
1: Net FM Hello Hello Satyantaya
0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපතත් මේවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ කඩු වෙලාතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නාමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීන කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
0: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 047-31-33-540.
7: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
1: Net FM Hello Hello Satyantaya
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
8: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantaya

0: ඉතින් ගින්දරි
1: රෝසමල් කතාහනය
0: රෝසමල් කතා වෙල්ල තිබ අපේ කවුද කවුද කවුද ඔයන්න ඕන කවුද කියලා ඒකන කියන්නේ කොහොමද මංවල හිත කියවපේද
1: අර නිකම් ඒ වයිබ් එක නිකම් පොඩි අනුව කාලෙ සින්දුවලත් වයිබ් එක
0: පොඩක්
1: සුබානියක් කළ හැම කියපු සින්දු ඒ වගේ පොඩි වයිබ් එකක් තියෙනවා ලස්සනයි
0: ලස්සනයි කවුද මමද සින්දුව මොහොතකට හිත සතුටු වුණා අන්නේ
1: ලස්සන නෑ පිරිමි ළමයි
0: ඔය හැන්සම් ඒකනේ කියන්නේ
1: හැන්සම්
0: I think මේ පැත්තට කතා කරපු කිහිප දෙනෙක් ඉන්න එකතු කරගමුද
1: එකතු කරගමු
0: පැලම් පිටින් කතා කර අපේ හිරාණි ඔව් කතා කරා කතා කරන්න ඕනේ මයිකල කිව්ව අපේ ගින්දරීට මම බෑමයි කිව්වා
1: උපාලේ අයවයි දිනේතුයි සුදුමහත් ඇනතුමිනවයි දිලිනි මාධවි ඔක්කොමලා මාදරි මතක් කරා කියන්න අපේ සංගීත් මල්ලිවත් එකතු කරගන්න කියලා කියන්න ඇති
0: ඔව් අනිවාර්යෙන් දැන් මම තමයි දුෂ්ටය වෙලා තියෙන මේ ආදර කතාව මැද්දට පැනලා
1: බෑ බෑ කතා කරන්න දෙන්න බෑ
0: ඔව්
1: එයාට
0: කතා කරන්න දෙන්න බෑ
1: එයාට මහන්සි වෙන්න හොඳ නැහැ
0: අන්න ඒකනේ මහරගම චාන්දනියම කතා කරා යා අම්පාර ගිහිල්ලා අම්පාරින් හැමෝම එකතු කරගමු කියලා සුන්දුවකට තව ඉන්නවා නිගම්බු ධනංජය බණ්ඩාර ශාන්ත ඇන්තනිස් රෝඩ් එකෙන් එකතු කරගන්න කියලා තිනා මෙන්න මෙහෙම අහලා තිනා කවීෂ පුතා කොහොමද ඔයාට මං දංකටුවේ ගෙදර ඇවිල්ලා සද්දෙන් අහගෙනලු ඉන්නේ අපිව
1: ෂා
0: තව සද්ද වැඩි කරන්න අල්ලපු ගෙදරින් ගඩොල් භාගයක් එවන තරමටම සද්ද වැඩි කරන්න
1: අඩු කරන්න
0: ඕ ලස්සන සින්දුවකට ඉතාලි මිලාන වල ඉන්න රිෂේන් පුතා සුබෝධන පුතා මගේ නංගි චන්ද්‍රා මගේ නංගි නෙවෙයි යාගේ නංගි දෙමුතු පුතා සුබෝධනිදුව අපි දෙන්නව තාදරෙන් එකතු කරගන්නවා කියලා තිනා තව කවුද ඉන්නේ තව කවුද ඉන්නේ තව කවුද ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තයේ සද්දෙට මහගෙන ඉන්නේ වත්තේගම මදවල මැඩවල වෙන්නේ නැතිනේ
1: මඩවල
0: ප්‍රියන්ත සැලූන් එකේ යන්න හරි
1: ඔතන තියෙන සලෝන් ගොඩක් කන්න සලෝන් කන්න සලෝන් එකේ
0: මෝසස්
1: කිඩ් සලෝන් කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියන්නේ
0: අනිවාර්යෙන් ඇල්කඩුවෙන් දුව ගිම්හානි සෙව්වන්දි වයිෆ් මාලිකා මල්ලිකා සහන මෙඩිකල් සෙන්ටර් එකේ කට්ටියව වාෂිනී අක්කව කට්ටියව එකතු කරන්න කියලා තිනා මේ අපේ කාන්ති අම්මා කතා කරලා ඇඬුවනේ
1: අයියෝ ඇයි
0: ඔව් පරිස්සමට ගෙදර යන්න කියලා කිව්වා
1: අනේ
0: කටහඬ අහනකොටත් ඇඬිනවලු
1: අඬන්න එපා
0: ඒකනේ ඉක්මනට හොඳ වෙනවා
1: yes
0: ඉතින් අද අවසරෙ පුළුවන් කට්ටියට ගිහිල්ලා බෝධි පූජාවක් එහෙම තියන්න අපි වාශයක් අහේ මතක් කරලා ඉවලා ඉක්මන් සෝය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා
1: වෙලා
0: බලාගත්තොත් නරකද
1: තව මට කිරි කන්න ආස හිතුණා ගෙදරත් තිබුණා
0: බොහොම හොඳයි තිස්සපුර නිලන්ත උල්ලුසු හේවාගේ වාශිනංගිට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු කීරවෙන්ද වැල සුලක්ෂාට අය කඩෙන් එකතු කරගන්නවා තව කවුද ඉන්නේ හයි කවි අයියේ භාෂ්‍යයක්කේ කොහොමද තින්න ඔයාලට මම හිමාලි ලිහිණියගල අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා
1: තිනවා
0: අය නංගි මල්ලි අම්මා තාත්තා එක්ක ඔයාලා දෙන්නවයි නෙතහන හැමෝම එකතු කරගන්න කියලා තිනවා තව කවුද තව කවුද තව කවුද සුබ සන්ධ්‍යාවක් වේවා අපිට සින්දුවක් දෙන්න ඊජී අනුර පුස්සල්ලා බීඑෆ් ජනපදේ දීතලාවෙන් නලින් සජීව තව ඉන්නවා හෙලෝ නංගි හෙලෝ මල්ලි ඔයාලට කොහොමද අපි ගොඩක් ආදරෙන් ඔයාලා වහන් ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න බිබිලේ ධම්මිකා පුතා නිදෙව් හසී පුතා තාත්තා දිසානායක පවුල හැමෝම අපි දෙන්නව නෙත්තහන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා හායි ඔයාලා දෙන්නට මගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එක ඊයේ එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන හොඳම යාළුවගේ නම කියලා නෑ හැපි බර්ත්ඩේ ටු යූ අපි දෙන්නට අද හැපි බර්ත්ඩේ සින්දුව කියන්න වෙන්නේ නැහැ
1: ඔව් හරි කැත වෙයි කියන්න පුළුවන් කැත වෙයි
0: මගේ ෆැමිලි එකේ අයවයි නෙතහන හැමෝම එකතු කරගන්න කියලා තිනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා අපරාදුවෙන් දිල් රුක්ෂි තමයි මෙහෙම කියලා තින්නේ සෑහෙන මැසේජස් ගොඩාක් තියෙනවා. මොකද කරන්නේ?
1: අපිට කියන්න ටයිම් තමයි නැත්තේනේ.
0: අන්න ඒකනේ.
1: ඒකනේ.
0: අපි බලන්නම් කියන්න පුළුවන් වේද කියලා.
1: ඉතින් මේ
0: නොහැකි නොහැකි.
1: අපි අවසන් සින්දු දෙක වගේ යහන්න යන හදන්නේ. ඉතින් මේ යන්න කලින් අපිට SLT Mobitel Fiber ගැනත් කියන්න තියෙනවා.
0: අනිවාර්යයෙන්.
1: කියන්න.
0: ඉතින් ඔයාලට වේගවත් සම්බන්ධතාවයක් ඕන නම් වෙන වෙන සම්බන්ධතා ගැන නෙවෙයි මම මේ කියන්නේ. රාත්‍රී කාලේ එහෙම ඔයාලට ගේම්ස් ගහන්න ඕන නම් මේ දවස්වල නිින්ද යන්නේ නැත්තම් ෆිල්ම් එකක් එහෙම බලන්න ඕනේ නම් කරන්න තියෙන්නේ මොකක්ද? ඒ රහස කියන්න බලන්න. මොකද රහස?
1: පැකේජ් එක ඇක්ටිව් කරගන්න.
0: අනිවාර්යෙන්. SLT Fiber Unlimited Package එක ඇක්ටිව් කරගන්න රුපියල් 2690 ඉඳලා පටන් ගන්නවා. Unlimited Fiber Package එක රුපියල් 5900 ඉඳලා පටන් ගන්නවා. කෙලින්ම ගේම් ස්ට්‍රීමින් කරන්න 4K චිත්‍රපට අඩු ප්‍රමාදයකින්, ඒ කියන්නේ ප්‍රමාදයකින් රහිතව වගේ, කියන්නේ දැන් සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තාම පැය 3ක් විතර ඔයාලට බලන් ඉන්න වෙන ඔළුව කරකව කව කව ෆිල්ම් එක බැලිලා එපා වෙනවා. එහෙම නැහැ. කෙලින්ම SLT Fiber Unlimited Package එකක් දාගන්න ඔයාලට සිතුසේ හිතේ හැටියට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ක අත්දැකීම් ලබන්න නම් අද මේ යන්න, දැම්ම යන්න, මේ දැම්ම දුවන්න, සින්දු අහන අතර දුවන්න, ගිල කෙලිම ඇක්ටිවේට් කරගෙන එන්න.
1: Yes.
0: එහෙනම් අපිත් ඇක්ටිවේට් වෙලා යනවද?
1: අපි දැන්
0: ඩීඇක්ටිවේට් වෙන්න ඕන.
1: එහෙනම් ඉතින් එතකන් ආයි දවසක හම්බ වෙනකම් පුරොන්දු දෙන්න බෑනේ යනේ.
0: ඔව් ඒකනේ.
1: ඔව් ආයි දවසක හම්බ වෙනකම් ඔගොල්ලෝ හැමෝම පරිස්සමට ඉන්න.
0: අනිවාර්යෙන්.
1: ගිහින් යන්න.
0: ඔයාලට ඉක්මනින් සුව ලැබෙන්න කියලා මම wish කරනවා.
1: Thank you.
0: එහෙනම් අපි දෙන්න ගිහින් යමු. මම කවි.
1: මම ඉතින් වාශි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව සස 5 විනාඩි 56 දැන්.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරව සිස්තාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අද නම් තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එකට. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672.
8: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
9: හීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිල. කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි. කස්ලබ් ග්‍රෑම් 100ක් රුපියල් 13යි. ඉස්සො ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි. හීල්ස් නම් බවයි අඩුම මිලයි.
10: ගයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250ට හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
11: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
12: NetFM. Hello, hello, Satyantaya.

ඥාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම්ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම්ලයින්.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: හීල්ස් වෙතින් දැන් නව නිෂ්පාදන සඳහා අඩුම මිල කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි, කස්ල ග්‍රෑම් 100ක් රුපියල් 13යි, ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි. හීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: මොකද නිකන් ඩවුන් නලා?
9: ක්‍රවුන් එකක් තිබ්බත් මට සෙට් වෙන්නෙම ක්ලවුන්ස්ලානේ.
8: අයියෝ වමනාද? අපේ සෙට් එකේ බ්‍රවුන් කලර් කොල්ලෝ දෙන්නේ කන්න බැලලා ටවුන් එකට.
9: කෝ යංකො බලන්න.
10: අප්ටවුන් ඩවුන්ටවුන් හැම ටවුන් එකේම අප්ඩේට් රිදම් එකට සෙට් වෙන්න අපේ ටවුන් එකට එන්න.
11: සතියේ දවස් වන උදේ 7 ඉඳන් 10 වෙනකන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: net news ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
4: ඔව් මන් දන්නවා travel net
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් travel net අමතන්න 0112-863-363 0776-716-3872
1: net news
3: අයිබෝවන් දවසේ පුවත් පෙළගැස්ම net news සවස 6:30 සමග මම සමීර බණ්ඩාර වේරකෝන් ප්‍රවෘත්ති සංස්කරණයේ ලහිරු කපුගේ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: net news සිරස්තල
3: ඩොලර් මිලියන 2.5ක හොරකමකට පැටලී මිය ගිය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීවරයාගේ අවසන් කටයුතු සිදු කෙරේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි අන්තර්ජාලය හරහා වංචාවන් කළ බවට සැකපිට චීන ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට. පාර්ලිමේන්තු එනවාද ආරක්ෂක ලේකම් ගෙන් උත්තර. අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයන් 22 දෙනෙක් අත්අඩංගුවට.
1: net news ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. net news net news
3: මුදල් අමාත්‍යාංශය සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩතහනමට ලක්ව සිටියදී මියගිය මුදල් අමාත්‍යාංශයේ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද සිදු කරනු ලැබුවා. මහ භාණ්ඩාගාරයේ ප්‍රශ්නගත ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ගෙවීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්ව සිට මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණයට හේතුව අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඔහුගේ සිරුරෙහි ඇති වූ කැපුම් තුවාල කිහිපයකින් මෙලෙස අධික රුධිර වහනය සිදු ඇති බවයි වාර්තාවෙහි වැඩි

0: දුකරගත් ඒවා බවට යෝජනා කළ හැකි බවත් වාර්තාවෙහි සඳහන්. කෙසේ වෙතත් මරණය සිවිදින් අසා ගැනීමක් දැයි වාර්තාවේ එකහෙලා ප්‍රකාශ කර නැහැ. එනවේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි net news කළ විමසීමකදී පොලිසිය පැවසුවේ. මියගේ රංගන ශාන්ත රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. මිය ගොස් සිටියේදී ඔහුගේ සිරුර සොයාගැනුනේ ඔහුගේ නිවස ආසන්නයේ තිබේදී. කැපුම් තුවාල සිදු කර ගැනීම සඳහා යොදාගත් බව කියන පිහියක්ද සිරුර ආසන්නයේ තිබී සොයාගැනුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද අදහස් පළ කළා.
1: මුදල් අමාත්‍යාංශය යටතේ සේවය කරන අතිරේක අධ්‍යක්ෂකවරයෙකු රංග රාජපක්ෂ නැමැති ඒ රාජ්‍ය නිලධාරියා ජීවිතක්ෂයට පත්වීම. ආණ්ඩුවේ මහතුරු කියනවා ඒක සියදිවි නසා ගැනීමක් කියලා. ඒ වගේම තවත් පාර්ශ්වයන් එක ඝාතනයක් කියන සැකයක් මතු කරනවා. කොහොම නමුත් ඔහු ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. සියදිවි හානි කර ගැනීමෙන් හෝ මරා දැමීමෙන්. ඇයි එහෙම වුනේ? දැන් මේ වෙච්ච ඩොලර් මිලියන් 2.5ක මේ පට්ට හොරකම නිසා වැඩ තහනම් කළ යුතුව තිබුණේ ගුවන් ගමන් බලපත්‍ර උසාවිය අධිකරණයේ බහරයට ගත යුතුව තිබුණේ මේ අතිරේක අධ්‍යක්ෂකලගේ. දැන් මේ විදිය ගෙවීමක් කරලා තියෙනක වැරදි නම් ඒ වැරදි ගෙවීම මේ අතිරේක අධ්‍යක්ෂකලට කරන්න පුළුවන් ගෙවීමක්. අතිරේක අධ්‍යක්ෂ කෙනෙකුට තනියෙන් තීරණය කරලා තනියෙන් ගෙවන්න තියෙන බලය මොකද්ද? අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියෙන් තොරව අතිරේක අධ්‍යක්ෂකවරයෙකුට කවදාකවත් බෑ මෙවැනි ගෙවීමක් කරන්න. එතකොට දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කිසිම අපල උපද්‍රවයකින් තොරව ඒ පුටුවේ ඒ විදියටම වාඩි වෙලා ඉන්නවා. මේ අහිංසක අතිරේක අධ්‍යක්ෂකලා හතර දිනෙකී පිටින් මේ මිනිසුන්ගේ කීර්ති රාමය අභාවයට යවල ඉතාමත් බොහෝ රාජ සේවය කරපු නිලධාරිය බව පැහැදිලිව අනාවරණය වෙලා තියෙනවා. ඒ අය පීඩාවටපත් කරලා හුරු බවටපත් කරලා ඒ ඔක්කොම අනුමැතිය දීලා ඒ සියලු පාපතර ක්‍රියාවන් වලට අනුබලය දීපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නවා. තවදුරටත් ඒ පුටුවේ පාර්ලිමේන්තුවටත් පාඩදා.
0: මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වෙනත් පාර්ශ්වයක් අතරපත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව දිනන දකුණ සංවිධානයේ සමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මුදල් වංචාව මාස 4ක් පුරා වසන් කිරීම තුළ බරපතල සැකයක් මතුව ඇති.
2: අපි දන්නෝ ලංකාවේ කුප්‍රකට ඉතිහාසයක් තියෙනවා. සියදිවි නසාගැනීම් වේවා මරණයන් ගැන වේවා අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා පිළිබඳව ලංකාවේ තියෙන ඉතිහාසය. අපි දැක්කා තජුඩීන් මරණය සම්බන්ධයෙන් නිල අධිකරණ වෛද්‍ය වාර්තා ආවා. නමුත් පස්සේ අපිට දැනගන්නට ලැබුණා නිල අධිකරණ වෛද්‍ය වාර්තා කියන තරම් නිවැරදි නෙවෙයි කියලා. එවැනි පසුබිමක තමයි අපි මෙවර වගකීමක් ඇතුව පුරවැසියන් හැටියට ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතුමාගෙන් ඉල්ලන්නේ හොඳයි මේ වෘත්තිකයන් 4 දෙනෙක්ගෙන් සමන්විත හදිසි මරණ පරීක්ෂණ වාර්තාව හොඳයි. ඒ තුළ ඔබගේ වෘත්තිකයන් නිගමනය කිරීම හොඳයි. නමුත් වෛද්‍ය විද්‍යාව තුළ ඊට වඩා තාපියවරක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ සඳහා අපි පුරවැසියන් හැටියට ඉල්ලන්නේ අපි කියනවා නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතුමාට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් psychological autopsy එකක් කරන්න කියලා. ඉංග්‍රීසියෙන් psychological autopsy එකක් කියලා කියන්නේ මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණය. ලංකාවේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැතුව ඇති. නමුත් වෘත්තිකයෙක් වෙන නලින්ද ජයතිස්ස මහත්තයාට තේරෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තේරෙනවා.
0: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා
2: මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයන් කියලා කියන්නේ කරුණු තුනක්. ඒ තුනෙන් හොයා බලනවා සියදිවි නසාගත් ගැනීමට හේතුව මොකක්ද? ඒ සියදිවි නසා ගැනීමට හේතුවට බලපාපු ඔහුගේ චිත්තය කුමක්ද? ඒ වගේම ඒ මරණය සිදු වූ ආකාරය කුමක්ද කියලා තදාසන්න හේතු මරණයට මෙපිටින් කලින් සිදුවෙච්ච සිදුවීම් සොයා බලන්න ඕන. ඇයි අපි සයිකලොජිකල් ඔටොප්සි එකක් කරන්න කියලා කියන්නේ? හර්ෂ දිසිල්වා මහත්මයා කියන විදිහටත් මේක හොරකමක්. අපි දකිනවා මුදල් ලේකම්තුමා මාස 4ක් තිස්සේ මේක වසන් කරා. ඒ වසන් කිරීම තුළ අපිට සැකයක් තියෙනවා බරපතල මියගිය නිලධාරියාගේ ක්‍රියාකාරීත්වයෙන් එපිටට යන ක්‍රියාකාරීත්වයක් තිබුණා කියලා. දැන් රාජ්‍ය මුදල් කාරක සභාව විසින් අපි කලින් කියපු කරුණු වලට අමතරව කියනවා දසවතාවක් මේ සල්ලි මාරු කරා කියලා. එතකොට එක සැරයක් අත්වැරදීමක් වෙන්න පුළුවන්. හැබැයි නව වතාවක් ඊට පස්සේ අත්වැරදීම් වෙන්න බෑ. එතකොට අර අපි කියපු කලින් කියපු චිත්ත වැදගත් වෙනවා. වෙනවා. මේක මගේ අත්තරදීමක් නොවේ කියන පදනමින් තමයි එහෙනම් අපිට කියන්න වෙන්නේ මේ සිය දිවිනසා ගැනීම.

0: සිදු වුණේ. එතකොට මේ නමවතාවක් එක කරන්නට අත්තරදීමක් නොවනවා නම් ඒ අත්තරදීම නොවන හේතුව අපි හොයාගන්න ඕන. කවුද ඔහුට ඒ හේතුව හදලා දුන්නේ? ඒක අපි හොයාගන්න ඕන.
1: අන්තර්ජාලය හරහා නීති විරෝධී කටයුතු සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අන්තර්ජාලය හරහා නීති විරෝධී මූල්‍ය ජාවාරමක නිරත වූයේද නැතහොත් හැකවරුන් ලෙස ක්‍රියාත්මක වූයේද එසේ නැතිනම් වෙනත් අන්තර්ජාල අපරාධවල නිරත වූයේද යන්න වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එමෙන්ම අදාළ පරීක්ෂණ සඳහා මුද්‍රා තිබූ නිවසේ තිබූ පරිගණක සහ ජංගම දුර කතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයක් අපේක්ෂාවෙන් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික යාවශ් මාස්ටර් සම්පත් තුයකොන්තා මහතා පවසනවා. පාර්ලිමේන්තු නියෝජනය කිරීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි මහනුවරදී මාධ්‍යවේදුන් නෙගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.
2: සාම හමුදාවලට අපේ රට යුද හමුදාවේ සමාජික ක්‍රියා සඳහා අවස්ථාව නැවතත් ලැබිලා තියෙනවා.
3: එහෙම ලැබිලා තියෙනවා හයිටි රාජ්‍යයට විශේෂයෙන්ම. ඒ ගැන සාකච්ඡාවක් පැවැත්තුණා. හයිටි රාජ්‍යයට අපේ යුද හමුදාව සහ පොලිසිය සහභාගීත්වය තව මාස දෙකමාරක් දෙකක් වගේ යනකොට අපිට ඒ අවශ්‍ය කරන දේවල් සම්පූර්ණ කරලා ඒ කටයුත්තේ දෙන්න පුළුවන් වෙයි. 750,000ක් වගේ ප්‍රමාණය.
2: තීරණ මේ හමුදාවට අංශාකාරකේ සමාජික ප්‍රමාණය අඩු වීමක් ගැන සම්මානෙන් ඒ කියන්නේ මැසිවිලි තියෙනවා.
3: මේ සමාජික ප්‍රමාණය අඩු වෙලා තියෙන එක ගැන අපි වටහාගෙන තියෙනවා. නමුත් අපේ ප්‍රය මාර්ගයක් තියෙනවා. ඒක නැවතත් යථාර්ථයට ගන්න ඒ අනුව ක්‍රියා කරනවා.
2: පොතව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න
3: නෑ. ඒ සම්පූර්ණ අසත්‍යයි. අසත්‍ය කරුණක් තියෙනවා.
1: අපරටට ගෑස් ඉන්ධන සම්පත් තිබුණද විවිධ පාර්ශ්වයන්ගේ බලපෑම් හේතුවෙන් ඒවා ලබා ගැනීමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුවෙන් වර්තමානයේ වන විට දෙවන්ත අනතුරුදායක තත්වයකට රට මුහුණ දී ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වමින්.
4: කාලයක් පුරාවට අපි කතා කරනවා අපේ මුහුදු තීරයේ තිබෙන ගෑස් නිධි පිළිබඳ, ඉන්ධන සම්පත් පිළිබඳ. පසුගිය දවසක අපේ පක්ෂයේ බලශක්ති ප්‍රතිපත්ති සම්පාදක කමිටුව රැස්වුණු මොහොතේ ඒ විශේෂඥින්ට මම යොමු කළා ප්‍රශ්නය. ඇත්තටම ඔය කියන ගෑස් නිධි අපේ මුහුදු සම්පතේ තිබෙනවා? ඔව් කියලා කිව්වා. ඉන්ධන සම්පත තිබෙනවද කියලා? ඔව් කියලා කිව්වා. පෙරලා අපි ඇහුවා මේ සම්පත් තිබෙනවා නම් ඇයි අපි තිරසර ආකාරයට ඒ සම්පත් උපයෝගී කරගෙන අපේ රට ශක්තිමත් නොකරන්නේ? විශ්වාස කරන්න විශේෂඥවරු ගණනාවක් කිව්වා විවිධ පාර්ශ්වවල බලපෑම් තිබෙනවා කියලා. මේ ගෑස් නිදි, ඉන්ධන නිදි ඒවා තිරසර ආකාරයට උපයෝගී කරගෙන අපේ රටේ යම්තාක් දුරකට බලශක්ති සුරක්ෂිත භාවය, ඉන්ධන සුරක්ෂිත භාවය ඇති වෙනවට විරුද්ධ කොටස් මේ ක්‍රියාව සැලසුම් වලින්, පර්යේෂණ වලින් ඔබට යන ගමනට වළක්වාලන බලවේග අපේ රටේ තිබෙනවා කියන එක මේ බලශක්ති විශේෂඥම කිව්වා.
1: එහිදී තවදුරටත් අදහස් දක්වූ විපක්ෂ නායකවරයා
4: අපිට හැමදාම අපේ ඉන්ධන ලබා ගැනීම මත් විදේශීය රටවල් මත යැපෙන සංස්කෘතියෙන් අපිට ඉවත් වෙන්නට පුළුවන්. අපේ රටේ සම්පත් ිරසර ආකාරයට උපයෝගී කර ගැනීම තුළ ඒ වගේම ආහාර සුරක්ෂිතභාවය උදෙසා විවිධ කාලවකවානුවල විවිධ සටන් පාඨ තුළින් අපේ රටේ ගොවිතන ප්‍රවර්ධනය කරන්න, අපේ රටේ භවභෝග උපයෝගී කරගනිමින් ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්න විවිධාකාරයෙන් විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නමුත් ඒ ක්‍රියාදාමයන්, ඒ විශිෂ්ට ක්‍රියාදාමයන් යදාල ඉලක්කෙන් කරා ගෙන යන්නට අපේ රටක් හැටියට අපොහොසත් වෙලා තියෙනවා.
1: කඩුවෙල වැලිවිට පාර ප්‍රදේශයේදී අපරක්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් 22 දෙනෙක් සමග යතුරුපැදි 22ක් කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට බාධා වන ලෙස තරුණයන් කණ්ඩායමක් යතුරුපැදි ධාවනය කරන බවට කඩුවෙල පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත සැකකාර තරුණයන් 22 දෙනා කඩුවෙල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කළා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම කරුවන් පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇති අතර ලබන පසුවන්දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි. කිරියල්ල ඉඩංගොඩ නාරංගස්සේන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායකයෙකුගේ නිවසකට එලෙස වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි කිරියල්ල පොලිසිය පැවසුවේ. එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ නිවසේ පිටුපස ජනේලකටයි. කෙසේ වෙතත් වෙඩිතැබීම සම්බන්ධ සැකකරු විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිහවේද සමග අතරංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. අතරංගුවටගත් සැකකරුගේ බිරිඳ සමග සංගීත කණ්ඩායමේ ගායකයා අනියම් සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් වෙඩිතැබීම සිදු කර ඇති බවටයි සැක පළ කරන්නේ. අතරංගුවටගෙන ඇත්තේ දොඩම්පේ ගොරකායල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
5: Net News
1: Nimava. මිලඟ net news හෙට උදෑසන 6:45ට වැඩිතරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
5: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 72.

0: ලක්ෂම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේදල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
3: Kiehl's within then ඔබට වැඩි ඉතිරියක් Sprite liter 2ක් සඳහා 130ක වට්ටමක් Midori fat spread gram 500ක් සඳහා 135ක වට්ටමක් ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දේසි සහිතයි
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාදලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: Sit mit Assepur. Sit mit Assepur.
1: ආයුබෝවන් තෙරුවන් සරණයි. අද සෙනසුරාදාව හැම ශනිදාවකම රාත්‍රී 7ට ඔබ ධර්ම ශ්‍රවණය කරන්න බොහොම කැමැත්තෙන් FM 95 FM 94.8 වගේම net FM web අඩවිය ඔස්සේ ලංකාව වගේම ලෝකේ පුරාම බොහෝ දෙනෙක් ඉතාම උනන්දුවෙන් පසුවන බව අපි දන්නවා. ඉතින් සිත්නේ තසපුව අදත් ඔබ වෙත රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනාවෙන් අනුතරෝපේ ධර්ම සාකච්ඡා වශයෙන් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. අපි විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕනේ net FM රේඩියෝ ඔස්සේ ප්‍රචාරය කෙරෙන මෙවැනි උතුම් වූ ධර්මානුශාසනාව සඳහා ඔබට ධර්ම දායකත්වයෙන් ලබා දෙන්නටත් හැකියාව තිබෙනවා. අපි දන්නවා ඔබේ ආදරණීය මව්පියන් වෙනුවෙන්, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ආදි වශයෙන් විවිධාකාර වූ හේතු දෙසා ධර්ම දානයක් විදිහට මේ ලබා දෙන්නට ඔබ කැමති නම් 0.77 77 අංකෙන් අපේ net FM ආගමිකංශයේ කෞෂිත කතා කරන්න සතියේ දවස්වල උදෑසන 9:00 හවස 5:00 අතර කතා කරලා ඔබේ දායකත්ව දිනය වෙන් කරගන්නට හැකියාව තිබෙන බවත් අපි ධර්ම දේශනාවට මත්තෙන් ඔබට මතක් කරන්නට ඕනේ. එවනම් අපි දන්නවා සෙනසුරාදා සිත්නෙත් අසපුව බොහෝ විට වැඩම කරනු ලබන්නේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ දිනවල ඉන්දියාව සහ නේපාලයේ චාරිකාවක යෙදී සිටින නිසා අද දවසේ උන්වහන්සේට සිත්නෙත් අසපුවට වැඩම කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම අපි බොහෝම ගෞරවයෙන් අද ආරාධනා කළා තවත් චිරප්‍රකට ධර්ම කථක යතිවරයන් වහන්සේ නමකට සිත්නෙත් අසපුව ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව සඳහා. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් පිළිගනු ලබනවා ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධි ಅಧಿಪತಿ ಕೊಲಂಬ ರಾಜಸಿಂಹ ವಿದ್ಯಾಲಯ ಆಚಾರ್ಯ ಗೌರವ ಶಾಸ್ತ್ರವೇದಿ ರಾಜಕೀಯ ಪಂಡಿತ ವಂದನೀಯ ಪೂಜನೀಯ ಹಲ್ಮಿಲ್ಲ ಕುಲಮೇ ಸುಜಾತ ಜ್ಞಾನ ಗೌರವನೀಯ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೆ ಅಪಿ ಉನ್ವಹನ್ಸೆಟ ನಮದುಂ ಪೂರ್ವಕ ಆರಾಧನಾ ಕರನವ ಸಿತ್ನಿತ್ ಅಸಪುವ ಧರ್ಮಾನುಶಾಸನಾವ ಪವತ್ವನ್ನಟ ಅವಸರಯ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸ ಸಾಧು ಸಾಧು ಸಾಧು
2: ಸಮಂತ ಚಕ್ರವಾಲೀಸು අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරාති. ඒ භාග්‍යවත්තු අරහත්තු තථාගතයන් වහන්සේ හට අප සියලු දෙනාගීම নমස්කාරී වේවා. වාසනාවන්ත ගුණවතුනි, අද සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව සඳහා ප්‍රධාන දායකත්වය සපයනු ලබන්නේ ගමගේ ඔර්ලෝසු කාර්මිකයෝ ඉගල ඇල්පිටියේ පදිංචි සුනිල් ඉගල විතාන මහත්මා විසින්. ඇල්පිටිය ගමගේ ඔර්ලෝසු කාර්මිකයෝහි අධිපති සුනිල් ඉගල විතාන මහතාගේ මැයි මස පළවෙනි දාටේදී තිබූ 67 වන ජන්මදිනය වෙනුවෙන් ඔහුට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, බිරිඳ අරුණකාන්ති මහත්මියටත් දුවා දරුවන් වන කසුන්, කවීස, කාවන්දිකා සහ බෑණනුවන් හා මුණුපුරා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහායි මේ ප්‍රධාන දායකත්වය බාර අරන් කටයුතු කරන්නේ. ඒ වගේම මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමටත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ඇල්පිටිය ගමගේ සුනිල් ඉගලවිතාන මහත්මා ඇතුළු පවුලේ පිරිස බලාපොරොත්තු වෙනවා. වාසනාවන්ත ගුණවතුනි, ගොඩක් වෙලාවට මිනිස්සු හරි කැමැතිනි තවත් කෙනෙක්ට වරදිනවන. ගොඩාක් අපිට පේනවා අපිට හරියනවට වඩා වරදිනකම් බලා ඉන්න පිරිස අද ගොඩාක් සමාජයේ වැඩි වෙලා තියෙනවා. මට මතක් වෙනවා අර රොෂාන් ප්‍රනාන්දු මහත්මයා ගීතයක් තියෙනවා, මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනුතුරු අපට පරිස්සමෙන් පියාඹන්න පොඩි නෑමේ අහස. ඇත්තටම ඒකේ අපි හැමෝටම හිතන්න අවශ්‍ය කරන ප්‍රස්තුතයක් තියෙනවා. මනුස්සයෙක්ට තමන්ගේ මුළු ජීවිත කාලෙම වෙහෙස වෙලා කැපකිරීම් කරලා පුදුමාකාර වෙහෙසකින් යුක්තව ගොඩනගා ගන්න සියලුම දේ එක පුංචි කාරණාවකින් අර සයුරු තෙර ගොඩනගන වැලි මාලිගා එක රැලි පහරකින් ඒ සියලුම වැලි මාලිගා කඩාගෙන සාගරේ කරා අරයි යනවා වගේ මේ ජීවිතේ ගොඩනගන ගොඩනැගෙන සියලුම දේවල් එක දෙයකින් නැති කරලා දාන්න පුළුවන් එක නිමේෂයකින්. මෙන්න මේ යථාර්ථය අපිට අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතනවා අපේ සමාජීය ජීවිතේ හරි වටිනා තැනක අපිට ජීවත් වෙන්න පුළුවන්කම ඒ හරහා ගොඩ නැගිනවා. ඇති වෙන සියල්ලම යම්කිසි කාලයක් පැවතිලා නිරුද්ධ වීම, එහෙම නැත්නම් අවසන් වීම තමයි මේ ලෝකයේ ධර්මතාවය. ඒක භාග්‍යවතුන් වහන්සේත් පෙන්නනවා, උප්පාද ටිති භංග, ඇතිවීමක් පෙන්නනවා වගේම යම්කිසි කාලයක් පවතිනවා අන්තිමට භංග, එහෙම නැත්නම් නිරුද්ධ වෙලා යනවා. මේ හැම දෙයක්ම ඒ විදිහට තමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මේ කාරණාව අවබෝධ කරගන්න පුළුවන් නම් අපේ ජීවිත මීට වඩා ලස්සන කරගන්න පුළුවන් කියන දේ තමයි මට හැඟෙන්නේ. අපේ මිනිස්සු ළඟ ඊටාම පල්ලෙහා මට්ටමේ දොරුගුණයක් තියෙනවා. ඒ තමයි මොනවා හරි දෙයක් නිකන් දෙනවා කියලා කිව්වොත්, එහෙම නැත්නම් අඩුවට දෙනවා කියලා කිව්වොත්, ලාභයට දෙනවා කියලා කිව්වොත් සහ එකබර අර ආශ්චර්යවත් දේවල් පහළ වෙන්නේ ඒ දේවල් වලට හරි කැමතිනේ. දැන් ඔය බලන්නකෝ සමාජ මාධ්‍ය වුණත් අද මට විශ්ව මාතාව විසින් අහඹු ලෙස මගේ ගිනුමට කෝටි 50ක් එවනවා. මේක විශ්වාස කරන්න, මේක සෑහ කරන්න, මේක ඇත්ත කියලා කමෙන්ට් කරන්න කියපුවාම බලන්න කී දෙනෙක් නම් මේක සෑහ කරලද, මේකට කමෙන්ට් කරලද කියලා. ඇයි ඒ කිසි කෙනෙක්ට තේරෙන්නේ නැත්තේ අහඹු විදිහට කෝටි 50ක් තබා රුපියල් 25,000ක් ආවත් ඒක බැංකු ගිණුමක තවත් කෙනෙක් ගෙන්නම් අත්වැරදීමකින් නම් ඉන්නේ. ඒ හරහා ප්‍රශ්නයක් තමන්ගේ ජීවිතයට ගොඩනැගෙනවා කියන එක ඇයි තේරුම් ගන්න බැරි? ඔබ හිතන්ද මේ වගේ දේවල් නිසා නිස්කාරණේ ජීවිත කොච්චරනම් විනාශ කරගෙන තියනවද කියලා? ඔය පහුගිය කාලවල මහා බැංකුව විසින් නිරන්තරයෙන් නිලධාරීන් දැනුවත් කරන්න හරි ඉක්මනට පෝසත් වෙන්න, ඉක්මනින් භෞතික දේවල් ලබා ගන්න අදහසින් කොච්චරනම් අර පිරමීඩ ජහවාරම් වලට අහු වෙලා ඊට පස්සේ සිත් තැවුලටපත් වෙලා කී දෙනෙක් නම් තමන්ගේ ජීවිත නිස්කාරණේ අකාලේ නැති කරගෙන තියනවද? ඕන තරම් නිදර්ශන තියෙනවා. මේවා කොච්චර කොහොම කිව්වත් ඇයි අපිට මේකේ අවදානම නොපෙනෙන්නේ? දැන් හිටිය හැටියෙම ඇතැන් වෙලාවට ජංගම දුරකථනෙතුමක් ලැබෙනවා. කතා කළ කියනවා, ඔබතුමා ලක්ෂ 10ක ත්‍යාගයක් ජයග්‍රහණය කළා තියෙනවා. මෙන්න මේ පැය ඇතුළත ඒ ලක්ෂ 10 ත්‍යාගය ලබා ගන්න නම් මේ ගිණුම් අංකෙට මෙන්න මෙච්චර මුදලක් බැර කරන්න. එහෙම නැත්නම් ඊසි කෑස් කරන්න කියලා කියනවා. තවත් වෙලාවට කතා කරලා කියනවා, ඔබතුමාට හෝ ඔබතුමියට පිට රටින් මෙන්න මේ වටිනා කියන භාණ්ඩ ප්‍රමාණයක් ඇවිදilla තියෙනවා. රේගුවෙන් නිදහස් කරගන්න තියෙන අවසාන දවස අද. මේ ත්‍යාගයේ අවශ්‍ය නම් මෙන්න මෙච්චරක් බැර කරන්න. එහෙමත් නැත්නම් කතා කරලා කියනවා, අපිට නිදහණයකින් රත්තරම් මෙච්චර ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. මැණික් වගේක් තියෙනවා. අපිට මේක මුදල් කරගන්න විදිහක් නැහැ. අපිට අඩු මුදලට දෙන්න පුළුවන්කම තියෙනවා, කැමති නම් කියන්න. ජීවිතේ එක්වරක් හෝ ඔය වගේ අවස්ථාවක් ඔබට සමහර විට ලැබිලා ඇති අත්දැකීම්, එහෙම නැත්නම් නොදුරු අනාගතයේදී ලැබෙන්න වෙන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවල ලොකු ධනයක් තමන්ගේ අතට එකවරම එනවා කියලා අහපු සැනින් අපිට එහි තියෙන අඳුරු පැත්ත, එහි තියෙන අවදානම හරි ඉක්මනට අමතක වෙනවා. කොච්චරනම් ඒ වගේ වංචාවන්ට බොරුකාරයන්ට හසු වෙලා සමාජ මාධ්‍ය පුරාවටම අඬා ඒ වගේ ලියන මිනිස්සු අපි කොච්චර දැකලා තියෙනවද? එතකොට මේ වගේ සංසිද්ධි අනන්ත අප්‍රමාණ වෙනවනේ. දැන් වැඩි ඈතක යන්න ඕනේ නැහැ. දින 3කට 4කට කලින් ඔබ දකින්න ඇති ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටේදී භික්ෂු සමන වේශධාරීන් පිරිසක් තායිලන්තේ ඉඳලා එනකොට යම්කිසි මද්‍රව්‍ය ප්‍රමාණයක් එක්කලා අත්අඩංගුවට පත් වුණා. දැන් මම මේ කියන්න හදන්නේ ඒක හරිද වැරදිද කියන එක නෙවෙයි. ඔබ මොහොතක් හිතන්ද මෙතන උනේ අර මම මුලින් කියපු විදිහ දෙයක් නේ. තරුණ අධ්‍යක්ෂකින් අඩු පිරිවෙන් හෝ උසස් අධ්‍යාපනයේ යෙදෙන යම්කිසි භික්ෂුන් වහන්සේලා හෝ සමන වේශධාරීන් පිරිසකට මෙහෙම කියනවා, ඔබට දින 3ක තායිලන්තේ සංචාරයකට අපි තෝරගෙන තියෙනවා, සියලුම වියදම් අපි දරනවා. ඔබට තියෙන්නේ ඒ ගමන ගිහිල්ලා ඒ බලන්න තියෙන ස්ථාන බලලා ලංකාවට එනකොට පොත් පෑන් ටිකක් අපි දෙනවා, ඒ ටික ගෙනලා දෙන්න. අර නොමිලේ දෙනවා කියපු ගමම්ම අද්දකීන් අඩු අර සමන වෙස්සධාරීන් ටික ඔකට අහුණානේ. අන්තිමට මොකද උනේ? මුළු සංඝ සමස්තාවම අපකීර්තියට පත් වුණා. තමන්ගේ ජීවිතයත් අඳුරු බවට පත් කරගත්තා. අර එහි සැඟවිලා තිබිච්ච අනතුර අවබෝධ කරගත්තේ නැති නිසා. මම කියන්න උත්සාහ කරන්නේ කපටි, වංචාකාර, ප්‍රයෝගකාරී මිනිස්සු බලලුන් ලවා කොස්සට බාවන්නේ මේ විදිහට. අපිට මිනිස්සු හැම කෙනෙක්ම නිවැරදි කරන්න බෑ. මේ සමාජයේ ඕන තරම් වංචාකාරයොත් ඉන්නවා, යහපත් මිනිස්සුත් ඉන්නවා. අපිට හැමෝම නිවැරදි කරන්න බැහැනේ. හැබැයි අපිට පුළුවන්කම තියෙන්න ඕන අපි රැවටෙන්නේ නැතුව අපේ ජීවිතේ අරගෙන යන මට්ටමට අපිට අපේ ජීවිත හදාගන්න. මොකද රැවටිලිකාරයෝ, වංචාකාරයෝ, දූෂිතයෝ අතීතේ ජීවත් වුණා, වර්තමානෙත් ඉන්නවා, අනාගතේදිත් මේ හැමදේම සංකලන වශයෙන් තියෙනවා. එතකොට අපිට මේ සුදුම චරිත ඇසුරු කරන්න බැහැනේ. ගුණවන්තයෝම අපේ ඇසුරට නිබදව ලැබෙන්නේ නැහෙනේ. එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕන අපි රැවටෙන්නේ නැතුව අපේ ජීවිත ඉස්සරහට අරගෙන යන්න. ඒක හරියට උදාහරණයකින් කියනවා නම් ප්‍රදේශයටම වහිනකොට අපිට මුළු ප්‍රදේශයම කවර කරන්න බෑනේ. හැබැයි අපිට පුළුවන් අවශ්‍ය නම් අපි නොතැමී ඉන්න කුඩයක් අරගෙන අවශ්‍ය තැනට ගමන් කරන්න. අන්න ඒ වගේ තමයි අපිව රවටන්න හදන, වංචාවලට අසු කරගන්න හදන අවස්ථා ප්‍රයෝගකාරී මිනිස්සු වංචාකාරී ඕන තරම් ඉන්නවා. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන මේ හැම දෙයකින්ම අපේ ජීවිත ආරස්සා කරගෙන ඉස්සරහට අරයි යන්න. හැම අවස්ථාවකම හොඳට මතක තියාගන්න කාට හරි මෙච්චර කාලෙකට යම් කෙනෙක් ද්‍රෝහිකමක් කළා නම්, පාවා දීමක් වුණා නම්, කකුලෙන් ඇද්දා නම්, වැට්ටුවා නම්, ඒ පාවා දීම කළේ, ඒ ද්‍රෝහිකම කළේ කකුලෙන් ඇද්දී වෙන කවුරුවත්ම නෙවෙයි, තමන් ළඟම හිටපු කෙනෙක්. ඒ මොකද අර පැරණි කියමනක් තියෙනවා, දොර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරගෙන් ප්‍රවේසම් වෙන්න කියලා. ඒකේ හරි වටිනා අර්ථයක් තියෙනවා. මොකද අද කරන තරමක් අංචි, අදින තරමක් අංචි අදින්නේ වෙන කවුරුවත් නෙවෙයි, තමන් ළඟම ඉන්න මිනිස්සු. ඔබ මොහොතක් හිතලා බලන්න, අද ඔබට තරහකාරයෙක් ඉන්නවා නම්, සතුරෙක් ඉන්නවා නම්, ඔබේ ගමන් මාර්ගයට බාධා කරන පුජ්‍යලෙක් ඉන්නවා නම්, ඒ කවුද කියලා? එක්කෝ කලකට කලින් කිරිපැණි වගේ හිටපු මිත්‍රයෙක්, හොඳම ළඟින්ම හිටපු හැමදේම දන්න කියන යහළුවෙක්. මේක ගිහියන්ටත් අදාළයි, පැවිද්දන්ටත් ඒක ඒ විදිහම තමයි. යම්කිසි පාවා දීමක්, ද්‍රෝහිකමක්, අල්ලලා දීමක් වුණා නම් අතීතයේ ඉඳලා, දැන් ඔය රාවණා ගැන කතා කරනවානේ, රාවණා කියන්නේ ඇත්ත හෝ ප්‍රබන්ධයක් හෝ ඒකෙම තියෙනවානේ මල්ලි විසින් පාවා දීම, විභීෂණ. ඉතින් එතන ඉඳලම අපිට තියෙන්නේ මේකනේ දකින්න. එක්කෝ කලින් ඇසුරු කරපු මිත්‍රයේ, එහෙම නැත්නම් ළඟම ඥාතියේ, එහෙම නැත්නම් නිවස සමීපේ ජීවත් වෙන කෙනෙක්, එහෙම නැත්නම් ආයතනයේ වැඩ කරන කෙනෙක්. එහෙමනේ ද්‍රෝහිකම් වෙන්නේ. එහෙම නැතුව කොළඹ ජීවත් වෙන ඔබට මේ ඔබ දන්නේවත් නැතුව අනුරාධපුර පොළොන්නරුවෙන් ඔබට සතුරෙක් නිර්මාණය වෙන්නේ නැහැ. අනුරාධපුරේ ජීවත් වෙන ඔබට ඔබ ධන්නේවත් නැති තරහකාරී කොළොන්නාවෙන් ඔරුගඩවත් එන්න නිර්මාණය වෙන්නේ නැණි. ඇයි? අපි ඇසුරු කරන මිනිස්සුම තමයි දවසක අපිව ඒ තත්ත්වයට අරගෙන යන්නේ. එනිසා මේ පුජ්‍යල ඇසුර හරි වැදගත්. පුජ්‍යල ඇසුර කියන එක මත තමයි පුජ්‍යලයාගේ ජීවිතේ තීරණය වෙන්නේ. ওই මනෝවිද්‍යාඥයින් කියනවා ඔබ ඇසුරු කරන්නේ මිලියන ප්‍රතියන් 4 දෙනෙක්ද 5වෙනි මිලියන ප්‍රතිය බවට ඔබ පත් වෙනවා. ඔබ ඇසුරු කරන්නේ බිලියන ප්‍රතියන් 4 දෙනෙක්ද 5වෙනි බිලියන ප්‍රතිය බවට ඔබ පත් වෙනවා. මොකද පුජ්‍යල චරිතාංග ඇසුරත් එක්කලා චරිතායන බවට පත් වෙනවා. ඒ වගේම තමයි කුඩුකාරයෙක් ඔබ ඇසුරු කරොත්, අයිස් ගංජාවලට හුරු වෙච්ච කෙනෙක් ඇසුරු කරොත් ඔබට යන්න වෙන්නේ කුඩු අයිස් ගන්න ස්ථානයකට. ඔබ සිල්වතෙක්, ගුණවතෙක් ඇසුරු කරොත් ඔබට යන්න වෙන්නේ ඒ සිල් ගන්න ස්ථානවලට, බැහැමි කතා පවත්වන ස්ථානවලට. ඒක තමයි ඇත්ත. ඒකයි මේ පුජ්‍යල ඇසුර කියන එක හරි පුදුම විදිහට මිනිස්සෙගේ චරිත ස්වභාවය වෙනස් කරන්න බලපාන්නේ. දැන් ඔය අඹ දැකලා තියෙනවනේ. ඔබ මොහොතක් හිතන්නකෝ, ඔය හරි ලස්සනට ඉදිලා තියෙන අඹ සමහර වෙලාවට අඹ වල්ලම හොඳට ඉදිලා තියෙනවා. හුලඟට වෙනත් අත්තකින් කුණු වෙච්ච අඹයක් අර ඉදිච්ච අඹ පොකුරට ලඟ වෙනවා. මොකද වෙන්නේ? ටික දවසක් යනකොට අර හොඳට ඉදිලා තිබිච්ච අඹවල්ල කුණු වෙලා යනවා. බලන්න, සමීප භාවය භෞතික දේවල් වලටත් ඒ විදිහටම වෙනවා නම් අපේ ජීවිත ගැන අය කතා කරන්න දෙයක් නැහෙනි. භාග්‍යතුන් වහන්සේගෙන් මේ ශාසනය කොහොමද විනාශ වෙන්නේ කියලා අහනකොට උන්වහන්සේ කියනවා, මේ ශාසනය විනාශ කරන්නේ මේ ආකස්මිකවවත්, අන්‍ය තීර්ථකයවත්, එහෙම නැත්නම් වෙනත් පූජක පූජකයින්වත් නෙවෙයි කියනවා. උන්වහන්සේ උපමාවකින් පෙන්නනවා, යකඩය විනාශ වෙන්නේ යකඩෙයින්මයි. යකඩේ මල හටගත්තාම, මලකඩ හටගත්තාම ඒ යකඩය එයින්ම විනාශයටපත් වෙනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා මේ ශාසනයත්, බුද්ධ ශාසනයත් වෙන කවුරුවත් නෙවෙයි විනාශ කරන්නේ. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස විසින්ම තමයි මේ උත්තරීතර ශාසනය විනාශ කරන්නේ. එතකොට අපිට පේනවා මේ පුජ්‍යලයන්ගේ විවිධත්වය මත ඇසුර කිරීමත් එක්කලා ඒ අයගේ චරිතාංග අපේ ජීවිතවලට බලපානවා කියලා. දැන් ඇත්තටම මේ ගෙවෙන වකවානුව ස්වාමීන් වහන්සේලාට එච්චර හිතකර යුගයක් නෙවෙයිනි. පැහැදිලිවම කියනවා නම් මේ ගෙවෙන වකවානුව ස්වාමීන් වහන්සේලාට හිතකර නැහැ. විවිධාකාර චෝදනා, විවිධාකාර වැරදි ඉස්මතු වෙන කාලයක්. ඒකේ සාධාරණ හේතු තියෙනවා. ස්වාමීන් වහන්සේලා වුණත් අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්හම් පච්ච වෙක්කි තබ්බං කියන දසධම්ම සූත්‍රයේ එන ඒ කාරණාව අවබෝධ කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ නමක් වුණාම මම ගිහියන්ට වඩා ඇවතුම් පැවතුම් ආකල්ප වලින් වෙනස් පුජ්‍යලයක් කියන එක තේරුම් ගන්න ඕන. ඇයි? මිනිසුන්ට ඇතැම් මිනිස්සුන්ට තියෙනවා යම්කිසි තරහක් ද්වේෂයක් අපිට නැති දේවල් මේ සියල් අත්හැරලා ආපු අය පාවිච්චි කරනවා කියන හැඟීම. දැන් ඔබ හිතන්ද පාරි ගමන් කරනකොට හොඳ වටිනා කාර් රථයක් පදවගෙන යන වැදගත් රියදුරු මහත්මයෙක් පාරේ හරියට ගමන් කරනකොට විනය විරෝධී රථවාහන නීතිය උල්ලංඝනය කරගෙන බයික් එකක් හෝ ත්‍රීවිල් රථයක් ඇවිදලා අර කාර් රථය ගැටෙනවා. ගැටිච්ච ගමන් මොකද වෙන්නේ? පිරිස රැස් වෙනවා. රැස් වෙච්ච ගමන් මොකද කරන්නේ? පළවෙනියටම උත්සාහ කරන්නේ අර කාර් රථයට හානියක් කරන්න. එක්ක කාර් එකේ ආපු පුජ්‍යලයට පහර දෙන්න. දැන් අර තුවාල ලබලා හෝ රෝහල් ගත කරන්න හෝ ඉන්නවා නම් පුජ්‍යලයෙක්, ඒ පුජ්‍යලයා රෝහල් ගත කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ අර වටිනා කාර් රථයට පහර දෙන්න. ඇයි? තමන්ට නැති දෙයක් තවත් කෙනෙක් පරිහරණය කරනවා දකිනකොට ඇතිවෙන අර කුහක මානසිකත්වය. ඒකයි. දැන් බලන්නකෝ මිනිස්සු පාර පනින විදිහ. මම දන්නේ නෑ අර ගෙදර සාලිවත් එච්චර හිමීට යනවද කියලා. ඉස්සර නම් කහිරනේ, දැන් සුදු ඉරනේ තියෙන්නේ. ඔය සුදු ඉරේ ගමන් කරන්නේ පාර මාරු වෙන්නේ අර ගෙදර සාලේ ගමන් කරනවටත් වඩා හිමීට. ඇයි? අර මනෝභාවය හිත තුළ වැඩ කරන නිසා. වාහනවල එන අය අපි වෙනුවෙන් මේක නවත්තගෙන ඉන්න ඕන කියලා හිතනවා. හැබැයි එහෙම හිතන කෙනත් එයාගේ මෝටර රථයට ගොඩ වුණින් පස්සේ ඒක කල්පනා කරන්නේ නැහැ. දැන් අද ඇයි ඔය ඔච්චරම මේ සුදු ඉර මතම වාහන අනතුරු වැඩි? රියදුරා කල්පනා කරනවා මෙයා ඉක්මනින් පණේ කියලා. පදිකයා බොහෝම හිමීට තමයි එතනින් යන්නේ. ඉතින් ඔන්න ඇත්ත. එතකොට ඇතමුන් උපකල්පනය කරනවා මේ ස්වාමීන් වහන්සේලා සියල්ල අත්හරිනවා කියලා ඇවිදිලා මේ අය සුකෝක භෝගී දේවල් පරිහරණය කරනවා. ඉතින් ඒ මත ඇතමුන්ගේ ද්වේෂයක් සංඝ සංස්ථාව වෙත ඇති වෙලා තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේලාගෙත් විශාල අඩුපාඩු තියෙනවා. දැන් ඇතැම් ස්වාමීන් වහන්සේලා දේශනාවකට ගියත් සමහර විට ඒ දේශනාවට යන්න මත්තෙන් අද මට අනුරාධපුරයේ දේශනාවක් තියෙනවා කියලා සමහර විට අර වටිනා කාර් රථයක් ඉස්සරහට ගිහිල්ලා ඡායාරූපයක් මොහුණු පොතට මුදා හරිනවා. ඉතින් ඕක දකින අර ගෙදර ඉන්න ඒ වයසේ ඉන්න තරුණයෙක්ට හෝ තරුණියට හිතෙන්න පුළුවන් මේ මහාන වෙච්ච නිසානේ මේව ලැබිලා තියෙන්නේ. සමහරක් විට ඒ ඡායාරූපය ගන්න මෝටර රථයේ එක්කෝ කුලියට අරගෙන යන එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් අයෙකුගේ වෙන්නත් පුළුවන්. තවස් සමහර වෙලාවට අපේ ස්වාමීන් වහන්සේලා මේ තරුණ වැඩිදුර කල්පනා කරන්න ඇති ඔය වටිනා කියන ජංගම දුරකථනයක් අරගෙන ඕක පේන්න ඡායාරූප ගන්නවා. මෝටර රථයක් හරි මොකක් හරි ඉස්සරහා ඉඳගෙන ඡායාරූප ගන්නවා. එතකොට මේව දකින ගිහි සමාජයේ ඇත්තන්ට යම්කිසි ද්වේෂයක් හට ගන්නවා. මෙන්න මේ අය සියල්ල අත්හරිනවා කියලා ඇවිදින්න මේ සියල්ලම අල්ලගෙන ඉන්නවා. අපිට කියනවා අත්හැරපල්ලා අත්හැරපල්ලා කියලා. ඔන්න ද්වේෂය හට ගන්න ආකාරය. ඇත්තටම දැන් මම පැවිදි භාවයට පත් වුණේ අවුරුදු 13. මම පෙවුරුජාවට පත් වෙලා ඊටාම අසීරුවෙන් පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන දැන් පාසලක අධ්‍යාපනය දරුවන් සඳහා ලබා දෙනවා. එතකොට මේ කිසිම අවස්ථාවක මේ ගියපු ගමන් මාර්ගයේ මම පැවිද්දෙක් නිසා මට ලැබිච්ච අවස්ථා නැහැ. එතකොට ගිහි දරුවන් වගේම මමත් සාමාන්‍ය පෙළ.

0: ලැඩම කරලා ආහාර පාත්‍රය අරගෙන එනවා. මේක සොරා දකිනවා. සොරා කල්පනා කරනවා මේ ආහාර ටික මට නොදී මුන්නාන්සේ අනුභව කළොත් මරනවා. ඒකයි හිතුවේ ඉස්රෝම්. ස්වාමීන් වහන්සේ දානේ වළඳන් ප්‍රථම අර හොරාට කතා කරලා කියන උපාසක ආහාර ටිකක් තියෙනවා කැමැති පරිදි අනුභව කරන්න කියලා ඔහුට කොට්ටාසයක් දෙනවා. දැන් හොරා අර ආහාර ටික අනුභව කරපුවහම තමා හිතපු හිතුවිල්ල ගැන තමාම ලැජ්ජාවටපත්
1: වෙනවා.
0: ලැජ්ජාවටපත් වෙලා අනේ ස්වාමීනි මම මේ වගේ සිතුවිල්ලක් මගේ හිතේ ඇති වුණා මට සමාව දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබට සමාව දෙනවා මෙන්න මේ වගේ ශික්ෂා පහක් තියෙනවා මේ වගේ ප්‍රතිපදාවක් තියෙනවා පුළුවන්ද මේක රකින්න. හොරා කියනවා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියනකොට අනේ ස්වාමීනි මට ඒක නම් කරන්න බෑ. අදත්තානේ අදත්තා දාණයෙන් වැළකෙන්න කිව්වම අනේ ස්වාමීනි මගේ රස්සාව මම ජීවත් වෙන්නේ හොරකම් කළා ඒක කරන්න බෑ. ඊට පස්සේ මට බොරු කියන්නත් වෙනවා.
1: එහෙමයි.
0: සුරාපානයත් කරන්න වෙනවා. හැබැයි තුන්වෙනි ශික්ෂාපදයේ මට රකින්න පුළුවන් කියලා කිව්වා. දැන් මෙයා තුන්වෙනි ශික්ෂාපදයේ සමාදන් වෙලා යනවා. එදිනම රාත්‍රියේ විශාල නිවසක් කොල්ලකණ්ඩ යනකොට මේ නිවසේ මේ ගොම්බහනක් ඉන්නවා. මෙයා මේ ගොම්බහන තමයි අරයි යන්න යන්නේ.
1: එහෙම.
0: එතකොට ගෙදර පුජ්‍යලයනේදී හැබැයි කාන්තාව ඇහැරිලා. කාන්තාව මේ සොරාව දැකලා අලගනවා. කාන්තාව කියනවා ඔබට කැමැති පරිදි ඕනෑම දෙයක් කරයි යන්න මම ඉඩ දෙනවා. මේ ගොම්බානත් දෙන්න. හැබැයි මගේ යෝජනාවට කැමැති වෙන්න. යෝජනාව මොකද්ද? තුන්වෙනි ශික්ෂාපදයේ කඩන්න තමයි ඉල්ලීම. එතකොට මේ සොරා කියනවා අනේ ඒකනම් මට කරන්න බෑ. මට මේ ගොම්බානත් එපා. බඩු ටිකත් එපා. හැබැයි තුන්වෙනි ශික්ෂාපදේ නම් මට කඩන්න බෑ. මම අසවල් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට මම මේක පොරොන්දුනා කියලා වැඳගෙන කිව්වා.
1: එහෙමයි.
0: හරි පුදුම දෙයක් වුණේ. ගෙදර මිනිස්සයා නිදාගෙන හිටියා කියලා හිතාන හිටියට ඇත්තටම ඒ මිනිස්සයා නිදාගෙන හිටියේ නෑ. මේ තමන්ගේ බිරිඳගේ මේ හොරාගේ කතාව අහගෙන හිටියා. අර මිනිස්සයා ඇවිදිලා අර කාන්තාව එලවලා දාලා අර හොරාව තමන්ගේ සහෝදරයෙක් විදිහට පිළිගත්තා.
1: එහෙමයි.
0: ගෙදරම ඉන්න කියලා කිව්වා. ඉතින් ඔන්න එක ශික්ෂාපදයක් රැකලා ditta dhamma vedaniya වශයෙන් ලැබෙන ප්‍රතිලාභ.
1: එහෙමයි.
0: කතාව දිගයි. ඊට පස්සේ ඒ තරුණයා ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා පසු කාලීනව පැවිදි වෙලා කෙලස් නසලා අරහත් ත්වයට පවපත් වෙනවා. එක ශික්ෂාපදයක් ආරක්ෂා කරලා එයින් ලැබෙන ප්‍රතිලාභ. එතකොට හිතන්න ශික්ෂාපද පහම යම් කෙනෙක් සොරකිනවා නම් ඒක මොන තරම් ආනිසංස දෙයක්ද. ඉතින් මේ සාකච්ඡාව අහන කාට හෝ හිතුනොත් මේ කාලවකවානුව තුල මම පංචශීල ප්‍රතිපදාවෙන් මෙච්චරක් සොරකිනවා මේක මම කඩන්නේ නැහැ කියලා ස්ථීර
1: අදිෂ්ඨානයකට
0: එන්න පුළුවන් නම් ඒක තමයි අර පිළිවෙතින් පෙළගැහෙනවා කියලා කියන්නේ.
1: ඔබට පිළිවෙතින් පෙළගැහෙන්නට හොඳම කාලයක් උදා වෙලා තියෙන්නේ. හැම වසරකම මේ ගතවන මාසයක කාල සීමාව තුළ ඔබ ජීවිතයේ අරමුණක් තියාගන්න. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් දේශනා කරනවා මේ අරමුණ සකස් කරගද්දී අපේ පූජනීය වන්දනීය හල්මිල්ල කුරුමේ සුජාත ඥාන ස්වාමීන් වහන්සේ කිව්වාගේ ඔබ එක් සිල්පදයක් සිල්පද දෙකක් අනිවාර්යෙන් රකින්නවා කියලා පහම රකින්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඉතින් මෙය කරන්න පුළුවන් කියලා ඔබ කල්පනා කරනවා නම් ඔබේ ජීවිතය කොයිතරම් අපූර්වට ජයග්‍රහණය කරගන්නට ඔබේ ජීවිතයට සැනසීමක් උදා කරගන්න පුළුවන් වේද කියලා ඔබට වෙසක්පුර 15ක පොහෝ දිනේ උදාවන විට දැනගන්නට හැකියාව ලැබේවි. ඉතින් සරුදේ අර බුහන්ස කිව්වාගේ සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් ගන්න මේ මාසයක කාල සීමාව තුළ කටයුතු කළොත් එහෙම ඔබට වැටෙන හැම වාරයකම ශක්තියෙන් නැගී සිටින්නට හැකියාව ලැබේවි කියන දේ අපි නැවත නැවතත් විශ්වාස කරනවා. දැන් අපි හැමතුරනේ මේ වෙසක් මාසය පිළිබඳ කතා බහ කරද්දී බොහෝ විට සමාජෙත්

0: චෝදනාවල් තියෙනවා මේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ දැන් ඊයේ දිනේට දෙන්නට තිබුණා. නමුත් යම් යම් පාර්ශ්ව මේ ඊයේ දිනේට දෙන්නට තිබුණු වෙසක් පොහොය දිනේ 30 වෙනිදාට යොදාගත්තා. මේ නිසා අපිට වෙසක් පොහොය හරියට සමරන්න ලැබුණේ නැහැ. ඉතින් මේ වගේ චෝදනා සියල්ල අතරේ කොහොමරි අපිට වෙසක් සමරන දවසක් දැන් තියෙනවනේ අපේ හැමදෙරෝනේ. ඉතින් අපි කල්පනා කරන්නට ඕනේ අන්න එදාට අපි කොහොමද මේ වෙසක් දිනේ සමරන්නේ, වෙසක් දිනේට අදාළ ප්‍රතිපත්ති පුරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්නට ඕනේ. මේ දෙය අතර භික්ෂූන් වහන්සේට ලොකු වගකීමක් පැවරෙද්දි ඔබ වහන්සේ ධර්ම දේශනාව තුලත් පැහැදිලි කළා මේ භික්ෂු වේශධාරීන් භික්ෂු ප්‍රතිරූපකයන් පිළිබඳ මේ දිනවල ඉතාම ශීඝ්‍රයෙන් කතා බහට ලක් වෙන. විශේෂයෙන් අර භික්ෂු වේශධාරීන් 22 ලංකාවට රැගෙන මේ මද්ද්‍රව්‍ය පිළිබඳ කතා බහ කරා. තවත් බොහෝ ප්‍රශ්න මේ දිනවල කතා බහ වෙමින් පවතින. අර 3 වෙනි ශික්ෂාපදය ගැන කතා බහ කරා. දේවත් මතක් වෙන අතර අපි හාමුදුරුවනේ ඇත්තටම ලංකාවේ ඉන්න මේ භික්ෂු සංස්ථාවට මෙවැනි චෝදනා එල්ල වෙන්නට මේ මෑත කාලය තුළ වැඩි වශයෙන් බලපාලා තියෙන කාරණා විදිහට ඔබ වහන්සේට හිතෙන්නේ මොකද? ඔබ වහන්සේ සඳහන් කළා වගේම විශේෂයෙන් මේ නෙත් FM රේඩියෝට වැඩම කරන ඉතාම ගෞරවනීය දේශකයන් වහන්සේලා වගේම ඔබ දකින්නට ඇති අපි අර නේත්‍රාලෝක YouTube නාලිකාව තුළ මේ නාවීර නම් උතුම් වූ පින්බිමේදී අර අනුතුරකට පත් වෙච්ච වෙලාවේ අපවත් වුණු ස්වාමීන් වහන්සේලා ගැන බොහෝ විස්තර පළ කළා. ඒට ඉතාම කැමැත්තෙන් බොහෝ දෙනෙක් ඒව නරඹලා අදහස් ප්‍රකාශ කරලා තිබෙති. මේ වගේ ඉතාම ශීල සම්පන්න අපි අර සංඝ ගුණයෙන් ශෝභන ස්වාමීන් වහන්සේලා ඉද්දි මේ වැරදි මිස්මතු වෙන්නේ ඇයි අපේ හාමුදුරුවනේ? මොකක්ද මේ භික්ෂු සංස්ථාවත් මේට වගකීමක් ගන්න ඕනද අපේ හාමුදුරුවනේ? අපි ඒ ගැන පැහැදිලි කරමු.
1: මේ ලෝකේ හොඳ දේවල් පැතිරෙන්නේ හරීම අඩුයි.
0: එහෙමයි.
1: වැරද්ද නරක නපුර හරී ඉක්මනට ඉස්මතු වෙනවා. දැන් හිතන්න සමීර මහත්මයා අපි කොච්චරනම් ධර්ම දේශනා සමාජ මාධ්‍යයට ඒ වගේම YouTube වගේ දේවල් වලට උඩුගත කළත්
0: එහෙමයි.
1: කොච්චර අඩුයි දේවා නරඹන
0: පිරිස.
1: හරී අඩුයි. හැබැයි තරුණ දියණියක් අද මගේ ඇඟිල්ල කැපුණා. මේ බලන්නකෝ අත ඌයා වුණා කියලා දාපුවම ඒක නැරඹුන් වාර ගණන්
0: මිලියන ගණන්
1: නරඹනවා. දැන් ඒ විතරක් නෙවෙයි, දැන් ඒ වගේ දර්ශන ගත්තාම අර ජෙනරේෂන් එකේ ප්‍රශ්නයක් දෝ මන් දන්නේ. ඔය සමාජ මාධ්‍යවල මොන තරම් වැඩිපුරම දැන් තරුණ දියණිවරු හුරු වෙලා තියෙන්නේ පශ්චාත් භාගය පෙන්වන්න. ඒක ඒ වචනෙම කියන එක හරි. පශ්චාත් භාගයේ ලොකු වෙන තරමට තමන්ට වටිනාකමක් ලැබෙනවා කියන හැඟීමකින් හරිම ජුගුස්සා ජනක විදිහට මේ සමාජ මාධ්‍යවල විශේෂයෙන් ඔය TikTok වගේ දේවල් වල අධික විදිහට මේ තරුණ දියණිවරු ක්‍රියාත්මක වෙනවා. හරිම අප්‍රසන්නයි. මේ සාකච්ඡාව අහන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් වැඩිහිටි වගකිය යුත්තෙක් ඉන්නවා නම් ඔබේ දියණියගේ හැසිරීම කොහොමදෝ කියලා යම්කිසි නිරීක්ෂණයක යෙදෙන්න ඕන. දැන් ඔක කියනකොටම මට ඇඟිල්ල දික් කරනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේලත් මේව කරනවානේ? ඇත්තටම ඔව්. දැන් අර පැරණි සංඝ සමාජයේ තිබෙච්චි යම් යම් ගුණාංග දැන් කාලානුරූපීව අර විනාශභාවයට පත් වෙන නිසාදෝ මන් දන්නේ. දැන් ඒව සමාජයට පේනවා. දැන් විශේෂයෙන්ම අපි දකිනවා මේ තරුණ ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ බල්ලෝ වඩාගෙන ඡායාරූප අරගන්නවා. එහෙම නැත්නම් ගස් බෙන අස්සෙන් ඔළුව දමාගෙන ඡායාරූප ගන්නවා. හිසේ කෙස් බොහෝ ප්‍රමාණයක් වවාගෙන අර සමන සාරූප්‍යයට නොගැලපෙන මට්ටමටම කෙස් රැවුල් වවාගෙන ඡායාරූප ගන්නවා.
0: මන්දක මේ මෝටර් සයිකලයක නගලත් ෆොටෝ එකක් කරන් තිබ්බ අපේ හැමදෙරට.
1: ඒක නම් ඒ ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි. අර ඒකත් අපි තීරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර කොමන්ත්‍රණත් වෙනවනේ මේ වගේ. ඒ කියන්නේ මේ සංඝ සමාජය අපකීර්තියට පත් කරවන අදහසින් යම් යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. එහෙම තැන් තියෙනවා. දැන් ඔය සමහර සමන වේශධාරීන් චීවරයක් පොරවලා රාත්‍රී ආහාර ගන්න අවන්හල්වල සැරිසරවනවා. මද්‍රව්‍ය බෝතල් පානය කරවනවා. අර එහෙම සංවිධානාත්මකව සංඝ සංස්ථාවට මඩ පැහැර එල්ල කරන තැනුත් තියෙනවා.
0: එහෙමයි.
1: ඒකත් අපි පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. දැන් අපි පොඩි හාමුදුරුවන්ගේ ඇතැම් පොඩි හාමුදුරුවන්ගේ දුර්වලතා තමයි මේ සමාජ මාධ්‍ය ජංගම දුරකථනයක් ගත්තත් මේක මම ගත්තා කියලා පේන්න දානවා. එතකොට ඒ වයසේ ඉන්න අර තරුණ දරුවෙක්ට යම්කිසි දේශයක් ඇති වෙන්න පුළුවන්, මෙයා මේ මහාන වෙච්ච නිසා මේක ගත්තේ. ඊට පස්සේ අර සොකෝකුභෝගී වාහන ඉස්සරහට ගිහිල්ලා ඡායාරූප අරගෙන එක්කෝ මම අද බනට වඩිනවා කියලා දානවා, එහෙම නැත්නම් අපි අද මෙහෙ ඉන්නේ කියලා දානවා. ඉතින් අන්නේ ඒව අපේ හැදෙන සංඝ සමාජයේ තියෙන වැරදි අපි අවබෝධ කරගන්න ඕන. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනීය වුණේ අපසාදානං වා පසාදාය, අපහැදුණු අයගේ ප්‍රසාදය ඇති කරවන සඳහා තමයි භික්ෂු සමන ප්‍රතිරූපේ ඇති කරගත යුත්තේ. පසාදානං වා බිහියෝ භාවාය, පැහැදුණු ඇත්තන්ගේ වඩාත් වැඩි පැහැදීමක් ඇති කරවන ආකාරයට තමයි ස්වාමීන් වහන්සේ නමක් කටයුතු කළ යුත්තේ. ඉතින් ඒක අපිට අවබෝධ කරගෙන අපේ ඇවතුම් පැවතුම් ටික අපිටම හදාගන්න පුළුවන් නම්, සංවර කරගන්න පුළුවන් නම් ලොකු වෙනසක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ දන්නවා ඉස්සර වගේ නෙවෙයි, දැන් හැමෝම ගාව මේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා.
0: එහෙමයි.
1: එතකොට යම් වැරද්දක් ඉස්සරට වඩා වඩාත් වේගෙන් සමාජගත වීම වළක්වන්න අපිට පුළුවන්කමක් නැහැ.
0: එහෙමයි.
1: අපිට පුළුවන්කම තියෙන්නේ එවැනි දේවල් සමාජගත නොවන විදිහට තමන්ගේ ආයති සංවරය ඇති කරගන්න. මොකද හැම වෙලාවකම හිතන්න ඕන, විශේෂයෙන් සංස්ථාවල ඉන්න අය, සංස්ථාවල ඉන්න අය කියන්නේ යම් සමූහයක් තුළ ඉන්න අය හිතන්න ඕන, මම මේ දේ කළොත් මට විතරක් නෙමේ සමූහයටම
0: බලපානවා.
1: දැන් ස්වාමීන් වහන්සේ නමක් වරදක් කළොත් බලන්න මුළු සමස්ත ස්වාමීන් වහන්සේලාටම බනිනවා. දැන් මට මතකයි මම පැවිදි වෙච්චි අලුත 2003-04 වගේ අර ස්වාමීන් වහන්සේලා මුලින්ම ඡන්දෙට ඉදිරිපත් වෙච්ච අවස්ථාවල අපි කොහේ හරි යනවනම් මිනිස්සු බනින්න ගත්ත, මෙන්න හග්ගෙඩි යනවා, මෙන්න පුංචි සිප්පි කට්ටක් යනවා, බස් එක්ක නගින්න බෑ. ඇයි? අර සමස්තයටම දෝෂාරෝපණය කරන්නේ. බලන්න පොලිස් නිලධාරියෙක් යම් වැරද්දක් කරපුවම මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම බනිනවා. එතකොට අපි සමූහයක් වශයෙන් නම් ඉන්නේ, සංස්ථාවක නම් ඉන්නේ, අපි සැලකිලිමත් වෙන්න ඕන. මම නිසා බහුතරයක් අපකීර්තියට පත් වෙන්න පුළුවන් නේද කියලා හිතන්න ඕන. එහෙම හිතලා කටයුතු කරන්න පුළුවන් නම් ඔය දෝෂ දර්ශනයට ලක්වීම, මිනිසුන්ගේ ද්වේෂයට ලක්වීම අපිට ගොඩාක් වෙලාවට වළක්වා ගන්න පුළුවන්. දැන් අර සමීර මහත්මයා මතක් කළා වගේ මේ ලංකාවේ සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී බොහෝම කාරුණික මිනිස්සු වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන කොච්චර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් අර කඩවත ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා සමිද්දි කියලා.
0: සමිද්දි ස්වාමීන් වහන්සේ.
1: උන්වහන්සේගේ ශරීර අවයව බොහෝ ප්‍රමාණයක් දන් දීලා.
0: එහෙමයි.
1: කෝ කතා කරනවා. කොහේ හරි කුණු ගොඩක් ඉස්මතු කර කර ඒක අර තලු මරමර හරි රස කර කර ඒක බෙදා ගන්න නම් ඕන තරම් ඉන්නවා. ඉතින් අර වගේ සිල්වත් ගුණවත් යතිවරයන් වහන්සේලා මතු කරන්න ඉස්මතු කරන්න හරි අඩුයි. ඒකයි අර මම මුලින්ම කිව්වේ මේ ලෝකේ හොඳ දේවල් හරි ඉක්මනට පැතිරෙනවා අඩුයි. හැබැයි අර කුණු රසය ඕනම මොහොතක ඉස්මතු කරපු ගමන් හරි ඉක්මනට අපි බෙදා ගන්නවා. ඒක අර ලාංකික අපේ ජානමය වරදද්දෝ මන් දන්නේ හොඳ දේවල් වලට වඩා අපි කැමති අර කුණු රසයට. ඒක වළක්ව ගන්න පුළුවන් නම් මට හිතෙනවා අපිට පුළුවන් මේ දේවල් යම් කිසි මට්ටමකට සමතුලිත භාවයක් ඇති කරගන්න.
0: මේ විදිහට ඔබට හිතන්න බොහෝ දේවල් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශනා කරන අතරේ ඔබ උන්වහන්සේ කිව්වා වගේම අර නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා මදක් නරඹන්න. කොයිතරම් ධර්ම කාරණා රාශියක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මීට පෙර කරපු ධර්මදේශනා වගේම තවත් ලංකාවේ චිරප්‍රකට ධර්මදේශකයන් වහන්සේලා ගැන, ඉතාම උතුම් ධර්ම යතිවරයන් වහන්සේලා ගැන ඔබට දැක බලා ගන්නට, ඒ ධර්ම කරුණු විඳ ගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඔබ වහන්සේ ධර්ම දේශනාව තුලත් මතක් කරාර විශ්වාසය නම් පරම ඥාතිය පිළිබඳ, විශ්වාසා පරමා ඥාතිය කියන දේ පිළිබඳ වර්තමානයේ වන විට අපේ හැමදෙන්න අපි අවසන් විනාඩි කිහිපය ගත වෙන අතරේ දැන් බොහෝ තරුණ තරුණියන්ගේ මේ විශ්වාසවන්තව ඥාතිය බවට පත් වෙලා තියෙන්නේ මේ සමාජ මාධ්‍ය අපේ හැමදෙන්නේ Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, TikTok වෙන්න පුළුවන්. මේ දේවල් පරම ඥාතිය බවට පත් කරගෙන හරියට විශ්වාස කරන අපේ මිනිස්සු. ඉතින් මෙන්න මේ දේවල් එක්ක හැබෑවටම අපි විශ්වාස කරන්න ඕනේ මොකක්ද? හැබෑවටම අපේ පරම ඥාතිය බවට පත් කරගන්න ඕනේ කොයි වගේ විශ්වාසවන්ත දේවල්ද කියන එක විග්‍රහ කරමු අපේ හැමදෙන්නේ අවසාන වශයෙන්.
1: නැන් ඇත්තටම අලුත් මිනිස්සුන්ට, ඒ කියන්නේ අලුත් ජෙනරේෂන් එක කියලා කියනවානේ, තාක්ෂණය පාවිච්චි කරන කිසිම කෙනෙක්ට ඕක කරන්න එපා කියලා කිව්වා කියලා එයින් බැහැර වෙන්නේ නැහැ.
0: එහෙමයි බෑමතරනේ.
1: දැන් බලන්නකෝ, දැන් ඔය පැරණි ඡායාරූප නරඹනකොට ඔය 70 ගණන් වල, 80 ගණන් වල, ඊට එහා පත්‍ර කියවනකොට මුළු පිරිසම පත්‍ර කියවනවා. දුම්රිය තුල හෝ බස් රථය තුල පොතක් කියවනවා නම් ඒ හැමෝම ඒ විදිහටම ඒ පොත් කියවනවා. ඒක තමයි අර කාලෙන් කාලෙට එන දේවල් ඒ කාලේ ජීවත් වෙන මිනිස්සු හරි කැමැත්තෙන් වැළඳ ගන්නවා.
0: එහෙමයි.
1: මානවයාගේ ස්වභාවයම තමයි අනුන්ගේ දේවල් හොයන එක. ඒක මානව ඥාන ලක්ෂණයක්. ඒක ස්වභාවයෙන් එන දෙයක්. එතකොට මේ සමාජ මාධ්‍ය තුල තියෙනම අනුන්ගේ විස්තරනේ.
0: එහෙමයි.
1: එතකොට උදේ ඉඳලා අපි තොරතුරු කියලා යම් යම් පුවත් හෝ යම් යම් වීඩියෝ දර්ශන හරි ඔය මොනවා හෝ දෙයක් පෙන්වන්නේ අනුන්ගේ දේවල්. එතකොට මේ මිනිස් මනස, මානවයාගේ මනස පුරුදු වෙලා තියෙන්නේ කැමැති රුචි කරන්නේ මේකට. ඒ රුචිකමම අපිට පුළුවන් නම් නිවැරදි මාවතකට අරගෙන යන්න. ඒක තමයි මේ වෙලාවේදී කරන්න ඕනේ. දැන් TikTok බලන්න එපා කිව්වට, Facebook එක බලන්න එපා කිව්වට, YouTube පාවිච්චි කරන්න එපා කිව්වට දැන් වැඩක් නැහැ. මේවට දැන් දරුවෝ තුරු වෙලා වැඩි හිටි සියලු දෙනාම තමන්ගේ අත තුල මේක තමයි තියාගෙන. හැබැයි ඒක පුළුවන් කලමනාකරණය කරලා හොඳ දෙයකට යොමු කරන්න. දැන් අපි නරඹනවා නම් අපිට පුළුවන් බණ, ධර්ම අනුශාසන, ඔය මොටිවේෂන් වගේ දේවල් තියෙනවා. උද්‍යෝගිමත් කරන, දැන් හැදෙන වැඩෙන තරුණ පරම්පරාවට හරි වටිනා ව්‍යාපාර දියුණු කරගන්න ආකාර, තමන්ගේ ජීවිතය කොහොමද ධනාත්මක පැත්තට යොමු කරගන්නේ, වැරදි වලින් බැහැර වෙලා එතනින් ගියපුවහම මද්ද්‍රව්‍ය වලින් කොහොමද මිදෙන්නේ, මේ වගේ දේවල් ඕන තරම් මේ සමාජ මාධ්‍ය තුල තියෙනවා. ඊළඟට දැන් ඔය රේණුකානේ චන්දේමල නායක හාමුදුරුවන්ගේ වගේ හරි වටිනා ධර්ම පොතක, ඒ වගේම ඉස්සර වගේ අර මහා රාක්ක ගොඩක් ගහලා පොත් රාසියක් අරගෙන ත්‍රිපිටකය තියාගන්න අවශ්‍ය නැහැ. තමන්ගේම ජංගම දුරකථනයෙන් ත්‍රිපිටකයේ ඕනම වෙලාවක ඕනම සූත්‍රයක්, අටුවාව, ටීකාව, ටිප්පණිය පවා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම යෝජනා කරන්නේ ෆෝන් එක හෝ ලැප්ටොප් එක ඒක අයින් කරන්න කියලා නෙවෙයි, ඒක තුලින් අර මාර්ගයට යොමු වෙන්න. ඔබට පුළුවන් නම් ඔබ ජංගම දුරකථනය පාවිච්චි කරනකොට පුංචි හෝ ධර්මානුශාසනාවක්, කෙටි බණ ටිකක්, එතනින් ගිහම ධර්මයේ සම්බන්ධ කෙටි ලිපියක්, පොතක්, දවසකට එක සූත්‍රයක් වගේ කියවන්න බලන්න. ඒක තමයි හරිම වටිනාකම. එතකොට අපිට පුළුවන්කම තියෙනවා විශ්වාසදායි දේවල් අපේ ජීවිතේට ලබා ගන්න. මොකද අපි ගොඩාක් වෙලාවට හුරු වෙලා ඉන්නේ අර අනුන්ගේ දේවල්ම හොයමින්, අනුන්ගේ දේවල්ම ගවේෂණය කරමින් ඕකම බලබලා ඉන්නනේ. එතකොට මොකද්ද වෙන්නේ? අපේ තියෙන අර හිතේ තියෙන රාගය වැඩි වෙනවා. මොකද අර සමාජ මාධ්‍යවල තියෙන දෙයක් තමයි වැඩිපුර යම් දෙයක් අපි හොයනවා නම් වැඩිපුර සර්ච් කර කර බලනවා නම් එයා ඇල්ගොරිතම් එකෙන් දෙන්නේ අපිට ඒක. අපි වැඩිපුර බණනම් බලන්නේ වැඩිපුර අපිට ඇල්ගොරිතම් එකෙන් ආ මෙයාට බණ දෙන්නේ. වැඩිපුරම අපි හොයන්නේ ඇක්සිඩන්ට් වීඩියෝ නම් අපිට ඇක්සිඩන්ට් වීඩියෝ දෙන්නේ. වැඩිපුර හොයන්නේ අපි මොටිවේෂන් ස්පීච් නම් අපිට ඒව දෙනවා.
0: එහෙමයි.
1: වැඩිපුර නරඹන්නේ රාගී කාමුක දර්ශන නම්
0: ඒව දෙන්නේ.
1: ෆෝන් එක ගත්ත ගමන්ම ඒ ටික තමයි අපිට දෙන්නේ. ඉතින් ඔන්න ඕක මනා කලමනාකරණයෙන් යුක්තව අපිට පාලනය කරගන්න පුළුවන් නම් සමීර මහත්මයා අපිට මේ ජංගම දුරකථනයෙන් පුළුවන් නිවීම හොයන්න. මේ ජංගම දුරකථනයෙන් පුළුවන් කෙලෙස් නැති කරගන්න. ඒක භාවිතයේ තමයි වැදගත්. දැන් අර උත්තරයක් තියෙනවනේ මේ මුළු තැංගේ තියෙන පිහිය හරි විදිහට පාවිච්චි කරොත් මුළු තැංගෙට අදාළ විදිහට පාන් කපන්නත් පුළුවන්, කේක් කපන්නත් පුළුවන්,
0: එහෙමයි,
1: පළතුරක් කපන්නත් පුළුවන්, එළවලු කපන්නත් පුළුවන්. හැබැයි ඕක අයථා භාවිතා කරොත් ඔකෙන් පුජ්‍යලයේ ඝාතනය කරන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ භාවිතා කරන පුජ්‍යලයාගේ සිතුවිලි සහ ඔහුගේ ක්‍රියාත්මක වීම මත. ඉතින් අපිටත් පුළුවන්කම තියෙනවා නම් සමාජ මාධ්‍ය හරි විදිහට භාවිතා කරලා ධර්මානුකූල ගමන් මාර්ගයකට යන්න, නිවැරදි තොරතුරු ඒ හරහා අපේ ජීවිතයට එකතු කරගන්න. මං හිතනවා අද තරුණ දරුවන්ට ඒ හරහා ඉතාම වටිනා ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මට එක දෙයක් කියන්න තියෙනවා. මේ තරුණ දියණියන්ට ඔබේ වටිනාකම වැඩි වෙන්නේ ඔබ ලබන අධ්‍යාපනය දැනුගත්කම් මත, සීලාචාරකම් මත. එහෙම දැනුගත්කම් සීලාචාරකම් වැඩි වෙනකොට ඔබට ආකර්ෂණයක් ලැබෙනවා වගේම ඔබව හැමදාම ආදරයෙන් බලාගන්න පුජ්‍යලයෙක් ඔබේ ජීවිතයට ලැබේ. හැබැයි ඔබ අර මම මුලින්ම කිව්වා වගේ ශරීරයේ අංගපසඟ පේන විදිහට සරාගී දර්ශන නම් ඔබ සමාජ මාධ්‍යයට යොමු කරන්නේ, වැඩිපුරම අර පශ්චාත් භාගයේ පේන විදිහට නම් ඔබ දර්ශන යොමු කරන්නේ, ඒ හරහා ඔබ යම් කිසි දෙයක් ගොඩනගා ගන්න හදනවා නම් ඔබේ ජීවිතයට ලැබෙන්නේ එවැනි පුජ්‍යලයෝ. මොකද සීනි බෝතලේ ඇරලා තිබුණාම ඒකට කූඹි රින්ගන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. පැණි මුට්ටියට ඇඹලියෝ එන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ.
0: එහෙමයි.
1: ඒ නිසා මේ තරුණ දියණිවරු විශේෂයෙන්ම මතක තියාගන්න, අවධානය මත ඔබත් එක්ක යහන්ගත වෙන්න කාමුක පිරිමින් 1000ක් එකතු වෙන්න පුළුවන්. හැබැයි ඔබව පතිකුලයට අරගෙන ගිහිල්ලා ආදරණීය බිරිඳක්, මවක්, යෙහෙළියක් හැදියට ඔබව ආදරයෙන් මුළු ජීවිත කාලෙම පරිස්සම් කරන්නට, ඔබට සැලකුම් සත්කාර කරන්නට ඉදිරිපත් වෙන්නේ ගුණවන්තයෙක් විතරයි. ඒකයි කියන්නේ අර ලස්සන ශරීරයක් හිමි නාට්‍යකාංගනාවක් වෙසඟනක් බොහෝ තරුණයෝ එක් දිනකට එක් සයනයකට විතරයි උත්සාහ කරන්නේ. එහෙම අයව ගෙදර අරයි යන්නේ නැහැ.
0: එහෙමයි.
1: ඒ ගැන හිතන්න කියලා අද ධර්ම සාකච්ඡාවෙන් මම සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
0: එහෙමයි අපේ හාමුදුරනේ, හිතාම වැදගත් තැනකට ගෙනවිත් අපේ දහම් සංවාදය ඔබ වහන්සේ නැවැත්තුවේ. ඉතින් ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති කොළඹ රාජසිංහ විද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජනීය වන්දනීය හල්මිල්ල කුලමේ සුජාත ඥාන ගෞරවනීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධයෙන් නිවී සැනසෙන්නට මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව නම් පින කුසලයක් බවට පත්වේවා කියලා අපි සාදුනාදී ප්‍රාර්ථනා කරන අතරේ ඔබවහන්සේට උන්වහන්සේ පිළිබඳ විස්තර දැනගන්නට, උන්වහන්සේට ධර්මදේශන සඳහා ආරාධනා කරන්නට 0171 569 79 28 කියන අංකයට කතා කරලා ඒ පිළිබඳ ඔබට වැඩි විස්තර දැනගන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි සමුගන්නට සූදානම් වන මොහොතේ අපි අලිත් මතක් කරනවා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට. කතා කරන්න 0767 77 25 214 අංකයට එවැගේම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ නිමිත්තෙන් FM රේඩියෝ සංවිධානය කරන එපින්කම් මාලාව පිළිබඳත් ඔබට ඉදිරියේදී දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නට කියලාත් අපි ආරාධනා කරනවා. එහෙමනම් අපි ආරාධනා කරනවා දිගින් දිගටම FM රේඩියෝ ඔස්සේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට නිවන් මගට යන පුද්ගලයන් 5 දෙනා කොයි විදිහෙරද ඔබත් මේ පුද්ගලයන් 5 දෙනා අතරට අයත් වෙන්නේ කොහොමද කියලා ඔබට අද ධර්ම දක්ෂිනාවෙන් පූජනීය තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ සිදු කරන විශේෂ ධර්මානුශාසනාවක් මගින් දැනගන්නටත් පුළුවන් බව මතක් කරන ගමන් තමයි සමුගන්න. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: Mit Asapur.

දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් තෙරුවන් සරණයි. කොයිතරම් ධර්මය ශ්‍රවණය කළත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ලද හැමවිටම අපේ ධර්ම ශ්‍රවණයයි සිදු කළ යුත්තේ. ඒ නිසාම ඔබ නැතිෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින මොහොතේ අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව මෙතෙන් පටන් රාත්‍රී 10 වෙනතුරු ශ්‍රවණය කරන්නට කියලා. අද අපි මේ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට කලින් ඔබට මතක් කරනවා මෙවැනි උතුම් වූ ධර්මානුශාසනාවන් සඳහා ඔබටත් පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. 0777 275 214 0777 275 214 අංකයට කතා කරලා ඔබට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන් කියලාත් අපි මතක් කරන අතරේ අද අපි තවත් සුවිශේෂී අතිවරයාණන් වහන්සේ නමකට සෙනසුරාදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට ආරාධනා කළා. ඔබ බොහෝ දෙනෙක් අභිධර්මයේ ශ්‍රවණය කරන්නට විශේෂයෙන් මේ උතුම් වූ පဋාණ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ප්‍රිය කරන නිසාම අපි අද ආරාධනා කළේ රත්නපුර දිශාවේ සංඝනායක ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණී කම්මඨානාචාර්ය රත්නපුර පැල්වාඩිය මිනිපුර අමාශාන්ති තපෝවනේ අනුශාසක රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය තපෝවනේ රතන ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකාවේ වගේම විදේශීය රටවල බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කරන්නට ඉතාම ප්‍රිය කරනවා. ඒ නිසාම අපි උන්වහන්සේට නෙමදුම් පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා මෙසන සුරාදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: තමන්

හි පුග්ගල උග්ගටි තඤ්ඤෝ විපචි තඤ්ඤෝ නෙය්‍යෝ පද පරමෝති තත්ත්‍යස්ස පුග්ගල

කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, සදහබර පුණ්‍යවන්ත ඔය ඇත්තන්ට නෙත්තිපීම් නාලිකා මගින් විකාශනී වන අද දින ධර්ම දේශනාව ධම්ම දක්ෂිනා ධර්ම දේශනා මාලාවට පුද්ගල වර්ග හතරට අදාළ කරුණු දේශනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මදේශනාවේ මාතෘකා වශයෙන් තබාගත්තේ නිවන් මාගෙහි සතර ආකාර පුද්ගල ප්‍රභේද පිළිබඳව. සදහබර සත්පුරුෂ පින්වත්නි, මේ තුන් ලෝකේ සැප අතර උතුම්ම සැපේ වෙන්නේ නිවන් සැපය. නිවන් සැප ලබන්නට, නිවන් සැප දකින්නට නුවණැති පින්වතුන් වග බලා ගන්නට ඕනේ. නිවන් සැප ලබන්නට උපදින හැම විදිහකම කට්ටියට පුළුවන් කමක් නැහැ. ඒ උතුම් සැප අතර නිවන් සැප ලබන්නට මේ මනුස්ස ජීවිතයේදී පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. මේ සියලුම පුද්ගලයෝ අරගෙන ඒ සෑම පුද්ගලයෙක්ම වර්ග හතරකට භාග්‍යවතුන් වහන්සේ බෙදලා වෙන් කරලා දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. උග්ගටිතඤ්ඤ කියලා, විපචිතඤ්ඤ කියලා, නෙය්‍ය, ඒ වගේම පදපරම කියලා. උග්ගටිතඤ්ඤ, විපචිතඤ්ඤ, නෙය්‍ය, පදපරම පුද්ගලයෝ මේ හතර දෙනා මොන වගේද, හතර දෙනාගේ ස්වභාවය කොහොමද කියලා අපි මුලින්ම දැනගමු. මේ පුද්ගලයෝ හතර දෙනාගෙන් උග්ගටිතඤ්ඤ පුද්ගලයා කියලා කියන්නේ සූත්‍රයක් දේශනා කරනකොට ඒ දේශනා කරන අවස්ථා වේදීම ධර්මාවබෝධය ලබන්න තරම් පෙර සංසාරයේ හේතු සම්පත් තියෙන උතුමන් වහන්සේලා. දාරුචීරිය මහරහතන් වහන්සේ එදා හිටගෙන ඉද්දි තමයි දිත්තේ දිට්ඨමත්තං ආදී විදිහට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. ඒ උග්ගටිතඤ්ඤ උතුමන් වහන්සේලා. දාරුචීරිය මහරහතන් වහන්සේ වගේ හැමෝටම වෙන්න බෑ. ඒකට හේතුව තමයි එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී වහා අභිඥා ලබන බිස්සූන් වහන්සේලා අතර අගතනතුර ලබා දෙන සිදුවීමක් දැක්ක එතන හිටිය තරුණියෙක් තමයි මේ දාරුචීරිය. මට අනාගත බුද්ධ ශාසනයක මේ වගේම බිස්සූන් වහන්සේ නමක් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් වහා අභිඥා ලැබෙන බිස්සූන් අතර අගතන්තු ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දානයේ, සීලයේ, නෙක්ඛම්මයේ, ප්‍රඥා වීර්ය ආදී මේ දේවල් වල ආනිසංස ලැබෙන විදිහට හේතු සම්පත් පුරාගෙන ආවා මිදාරුචීරිය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී අවුරුදු 20,000ක් කල් මහනදම් පිරුවත් එක්ක අර පර්වතයට නැග්ග අනිස් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒ විදිහට මේ දාරුචීරිය ගොඩාක් කටයුතු කළා. එතකොට පින්වත්නි, උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කිව්වහම සරියුත් මහරහතන් වහන්සේලා වගේ ඒ මහා උතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ යම් ගාථාවක් යම් සූත්‍රයක් දේශනා කරනකොටම ධර්මාවබෝධය ලබනවා. උග්ගටිතඤ්ඤ කියන වචනේ තේරුම ඥානයෙන් ගලවා දැමීමයි. ඒ කියන්නේ නුවණින් ගලවා දමන ඇසිල්ලෙහිම දැනගන්නවා කියන එක. සත්පුරුෂ පින්වත්නි, කියන මොහොතේම
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් ඒ උතුමන් වහන්සේලාට පෙරපින් හොඳට මුහුකුරා තියෙන්නට ඕනේ. දේශනා කරන මොහොතේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න තරම් හොඳට පින් මුහුකුරා ගිය උතුමන් වහන්සේලා. කෙටියෙන් මාතෘකාව තියනකොටම මාතෘකාව දේශනා කරද්දිම ඒ මාතෘකාවට අදාළ තොරතුරු විස්තර වහා අවබෝධ කරගන්න පුළුවන්. ඊ ධම්මා හේතු පවවා තේ සංහේතුන් තථාගතෝ ආහ. තේ සංචේයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. මේ විදිහට මාතෘකාව කෙටියෙන් කියනකොටම වහා නුවණින් කවුණු අවබෝධ කරගන්න තරම් සමත් උතුමන් තමයි උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ. මාතෘකාව දක්වනකොට මාතෘකාව කෙටියෙන් කියනකොටම ඒ අවස්ථාවේදීම ධර්ම අවබෝධය ලබනවා. එහෙම ධර්ම අවබෝධය ලබන්න නම් පාරමී ධර්ම හොඳට මුහුකුරා තියෙන්නට ඕන. දානී ආනිසංස, සීලී ආනිසංස, නික්කම්මී ආනිසංස, ප්‍රඥාවී ආනිසංස, වීදී ආනිසංස, සතිය සමාධි ප්‍රඥාවන්ගේ ආනිසංස හොඳට ලැබෙන විදිහට කටයුතු කරගෙන ඉන්නට ඕනේ. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්වෙන්න යන ගමනේ ශ්‍රාවක බෝධියේ මේ උග්ගටිතඤ්ඤ උතුමන් වහන්සේලා වෙන්න අර මුහුකුරාගිය පාරමිතායේ හේතු සම්පත් හොඳට තියෙන්න ඕන. ඔය ඇත්ත මේක හොඳට හිතට ගන්න. මොකද ඔබ ඒ තැනට එන්න නම් ඒ වෙනුවෙන් අවශ්‍ය මේ පාරමිතාදිය කරගන්නට ඕනේ. ඊළඟ දෙවන පුද්ගලයා විපචිතඤ්ඤනේ. විපචිතඤ්ඤ පුද්ගලයා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මකාරණා විස්තර කරනකොට අර්ථ විවරණ සහිතව සවිස්තරෝ බෙදලා පෙන්නල දෙනකොට එකින් එකට ගලපලා මෙන්න මෙහෙමයි කියලා ඒ විස්තර ධර්මදේශනාව කරනකොට ධර්මාභෝධය ලබන පින්වතුන් විපචිතඤ්ඤ පුද්ගලයෝ වෙනවා. විස්තර කරනකොටම ධර්මාභෝධය ලබනවා. අයං උච්චති විපචිතඤ්ඤෝ. එතකොට කෙටියේ මාතෘකාව දේශනා කරලා ඒ දේශනා කරපු කෙටි මාතෘකාවෙන් උග්ගටිතඤ්ඤ උතුමන් ධර්මාභෝධය ලබනවානේ. ඒ කෙටියෙන් දේශනා කරපු අර හේතුඵල ධර්මයාගේ ක්‍රියාකාරීත්වය විස්තර කරන මාතෘකාව විස්තර වශයෙන් දේශනා කරනකොට ඒකේ අර්ථය බෙදලා හොඳට විස්තර වශයෙන් දේශනා කරනකොට ඒ මගපල් ලබන උතුමන් වහන්සේලා විපචිතඤ්ඤ කියලා හඳුන්වන්නේ. කෙටියෙන් දේශනා කරපු ධර්මය විස්තර වශයෙන් පැහැදිලි කරනකොට ධර්මාභෝධය ලබන පුද්ගලයා විපචිතඤ්ඤ පුද්ගලයෝ වෙනවා. ඊට පස්සේ තුන්වැනි පුද්ගලයා, ඒ අයට කියන්නේ නෙය කියලා. යම්කිසි කෙනෙක්ට ධර්මයේ දේශනා කළහම එයා විසින් විචාර බුද්ධියෙන් ඒක විමසන්න ඕන. නුවණ මෙහෙවා හොඳට විමසලා බලන්නට ඕනේ. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්නට ඕනේ. නුවණැති කල්යාණ මිත්‍රයින් ආශ්‍රය කරන්නට ඕනේ. ඒ විදිහට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉදිරියට යනකොට නිතර නිතරම ධර්මයේ නුවණින් විමසනවා, ප්‍රශ්න කරනවා, ධර්මස්සවණේ කරනවා, දහම් පොත්පත් කියවනවා, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා. මේ විදිහට කටයුතු කරනකොට යම් දවසක මගපල් ලැබෙන උතුමන් වහන්සේලා හඳුන්වන්නේ නෙය උතුමන් කියලා. අනුපුබ්බේන ධම්මාභි සමයෝ හෝති කියලා මේ පිළිස හඳුන්වන්නේ
අනුක්‍රමයෙන් රහත් බවට පැමිණෙනවා. අනුක්‍රමයෙන් ධර්මාබෝධය ලබනවා. අනුපුබ්බේන ධම්මාභි සමයෝ. මේ නෙය්‍ය පුද්ගලයෝ කියන්නේ උදෙසීමෙන් විමසීමෙන් යෝනිසෝ මනසිකාරයේ තමන් තුළ ඇතිකර ගැනීමෙන් කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීමෙන් ධර්මාභූතයේ ලබන්න මේ ජීවිතයේ කටයුතු කරන පින්වතුන් හඳුන්වනවා මේ නෙය්‍ය කියන නමින්. නෙය්‍ය. ඊට පස්සේ හතරවැනි එක්කෙනා පදපරමනේ. මේ ලෝකෙ සමහර අය ඉන්නවා හුඟක් සූත ධර්ම දේශනා අහනවා, බණ අහනවා, හුඟක් ධර්ම කවුණු හදාරනවා, බොහෝ ධර්ම දේශනා කරනවා, කරන ඒවා හුඟකන් දෙනවා. ඒ වුණාට මේ ජීවිත කාලයේදී ධර්මාභෝධය ලබන්නට ඒ අයට පුළුවන් කමක් නැහැ. මේ ජීවිත කාලයේ ධර්මාභෝධය ලබන්න හැකියාවක් නැති ඒ පුද්ගලයෝ හඳුන්වන්නේ පද පරම පුද්ගලයෝ කියලා. පද පරම පුද්ගලයෝ මේ ආත්ම භාවයේදී ධර්මය අවබෝධ කරගන්න බැරි වන පුද්ගලයෝ. න තාය ජාතිය ධම්මාභි සමයෝ හෝති. න තාය ජාතිය ධම්මාභි සමයෝ හෝති. ඒ ආත්ම භාවයේදී විදර්ශනාව හෝ මාර්ග ඵලයන් උපදවා ගන්නට හැකියාව නැති අය. යම්කිසි මනුස්සයෙක්ට හුඟක් ධර්ම දේශනා කළත් ඒ අය ගොඩාක් ධර්ම දේශනා ඇහුවත් කොච්චර ධාරණය කරගත්තත් කටපාඩම් කරගත්තත් මේ ජීවිතයේදී කෙලෙසුන් අසල මඟපල් ලබන්නට බැරිවන අය හඳුන්වන්නේ පද පරම පුද්ගලයෝ කියලා. දැන් හතර දෙනා පැහැදිලිනේ. උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ, විපචිතඤ්ඤ පුද්ගලයෝ, නෙය්‍ය පුද්ගලයෝ, පද පරම පුද්ගලයෝ. උග්ගටිතඤ්ඤ පුද්ගලයා කියලා කිව්වේ එතකොට සූත්‍රයේ මාතෘකා දේශනා කරනකොටම කෙටියෙන් කරුණු කියනකොටම මාතෘකාව පෙන්නලා දෙනකොටම ඒ මොහොතේම ධර්මාභෝධය ලබන්න තරම් නුවණ හොඳට මොහුකුරාගේ උතුමා. විපචිතඤ්ඤ කියලා කිව්වේ කෙටියෙන් දේශනා කරලා ඊට පස්සේ ඒක විස්තර කරනවා. විස්තර කරනකොට ධර්මාභෝධය ලබන පුද්ගලයෝ විපචිතඤ්ඤ වෙනවා. නෙය්‍ය කියලා කිව්වේ ධර්මයේ උදෙසීමෙන්, විචාරීමෙන්, නුවණ මෙහෙවා විමසී බැලීමෙන්, විමසා බැලීමෙන්, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීමෙන් අනුපිළිවෙලින් ධර්ම අවබෝධය ලබන පුද්ගලයෝ මේ ජීවිතයේදී. අන්තිම කෙනා පදපරම. දැන් තුන්වෙනි කෙනා නෙය්‍යනේ. කල්‍යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා, යෝනිසෝ මනසකාරයෝ තමන් තුළ ඇති කර ගන්නවා, උදෙසනවා, විමසනවා. ඒ වුණාට ඒ විදිහට කටයුතු කරලා ධර්මාභෝධය ලැබුවට මේ පදපරම කියන අන්තිම කෙනා එහෙම නෙමෙයි. කොච්චර සූත ධර්ම දේශනා ඇහුවත් ඒ කෙනාගේ ආස්සව අනුසය ඕග යෝග නීවරණ සංයෝජන ගන්ත උපාදාන කෙලෙස් ආදී අතිසයින් බලවත් බොහෝ ධර්ම කවුණු හැදෑරුවත් ඒ වගේම කොච්චර ධර්ම දේශනා පැවැත්වුවා සංවිධානය කළත් ඒ අයගේ කෙලෙස් හරි බලවත් ඒ මනුස්ස ජීවිතයේදී ධර්මාභෝධය ලබන්නට බැරි පිරිසක් ඉන්නවා. ඒ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතයේ ධර්මාභෝධය ලබන්න බැරි ඒ පිරිස හඳුන්වන්නේ පද පරම පුද්ගලයෝ කියලා.
ඒ කියන්නේ පද පරම පුද්ගලයෝ කියලා. මේ කට්ටියට මේ මනුස්ස ජීවිතයේදී ධර්මාභෝධිය ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ පුද්ගල වර්ග හතර ගත්තාම මේ අය අපිට මේ සමාජ ඕන තරම් දකින්න හම්බ වෙනවා. ඒ අයට ඒ උතුම් ප්‍රතිඵල විශිෂ්ට තත්ත්වයට එන්න බැරි වෙලා තියෙන කාරණා තියෙනවා. අපි ඒවට අකුසල ධර්ම කියනවා. ඒ කෙලෙස්වල බලවත්කමත් ඒ වාගේම ඒ කට්ටිය දැන් මනුස්ස උප්පත්ති ලැබුවට මාර්ගඵල ලබන්න පුළුවන් විදිහේ හැකියාවක් ඒ චිත්ත සන්තතිය තුල නැහැ. ඒකට ඕන කරන විදිහේ දියුණුවක් නැහැ. විපාක අනතුරු හින්දා එහෙම තිහෙතුකෝ එහෙම ඉපදිලා නැහැ. දිහෙතුක හරි අහෙතුක සුගති දුගති හරි ওই විදිහට උප්පත්තිය ලැබලා එක්ක විපාක අනතුරක් එහෙම නැත්නම් karma අනතුරක් සමහරලාවට එක එක අනතුරු කරගෙන කර්මාන්තරාය විපාකාන්තරාය ආඥාවතික්කමාන්තරාය ආර්යෝපවාදාන්තරාය මේ වගේ අනතුරුත් තියෙනවානේ. මේ විදිහට පින්වත්නි මාර්ගඵල ලබන්නට බැරිවන විදිහ අනතුරු කරගෙන එහෙම නැත්තම් හේතු සම්පත් නැහැ. දානාදී පාරමී ධර්ම දුර්වලයි. වහා ධර්මාභෝධය ලැබිය හැකි අය, විස්තර දේශනාවෙන් ධර්මාභෝධය ලැබිය හැකි අය, කල්‍යාණ මිත්‍ර සේවන සහතව බොහෝ කටයුතු කරමින් මේ ජීවිතයේ ධර්මාභෝධය ලැබිය හැකි අය, මේ ජීවිතයේ ධර්මාභෝධය ලැබිය නොහැකි අයත් නොහැකි අය බවට පත්වනකොට ඒ ධර්මාභෝධය ලබන එකට බාධා කරන අනතුරු ටිකක් දැනගන්නට ඕනේ. කර්මාන්තරාය, ක්ලේශාන්තරාය, විපාකාන්තරාය, ආර්යෝපවාදාන්තරාය, ආඥාවතීකම අන්තරාය කියලා අන්තරාය කර කාරණා පහක් තියෙනවා. පංච ආනන්තරි පාප කර්මත් භික්ෂුණී දූෂක කර්මයක් අයිති වෙන්නේ කර්ම අනතුරට, කර්මාන්තරායට. කොච්චර හේතු සම්පත් තිබ්බත් මේ ආනන්තාරේ පාප කර්ම පහෙන් එකක් හරි මේ භික්ෂුණී දූෂන කර්මේ හරි කරගෙන තිබ්බොත් කොච්චර වීරවන්තව කොච්චර කටයුතු කළත් මේ ජීවිතේ මගපා ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇයට කියන කර්මාන්තරාය කියලා. ඊළඟට ක්ලේශාන්තරාය. ක්ලේශාන්තරාය කියන නියත මිත්‍යා දෘෂ්ටියට. නියත මිත්‍යා දෘෂ්ටියට ක්ලේශාන්තරාය කියලා කියනවා. නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න මනුස්සයා ඒ දෘෂ්ටිය අත්හැරලා සම්‍යක් දෘෂ්ටියට ආවොත් මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි මාර්ගඵල ලැබන එකට නිහත නියත මිත්‍යා දෘෂ්ටි ඉඳන් කරගන්න බෑ. ඒ වගේම විපාකාන්තරාය කියන්නේ දිහේතුක උපත සහ අහේතුක සුගති දුගති උප්පත්ති ලැබුණෝ විපාක අනතුරු තියන අයට. දිහේතුක ඒ වගේම අහේතුක ප්‍රතිසන්දි ලැබූ කට්ටිය විපාකාන්තරායක ඉන්නේ. ඒ ජාතියේදී මගපා ලබන්නට ඒ ඇයට පුළුවන් කමක් නැහැ. මොකද දැන් සුදුසු නැති උප්පත්තියක් ලැබලා තියෙන්නේ. දැන් උප්පත්තිය ලැබලා ඉන්න මනුස්ස ජීවිතයේදී මගපා ලබන්න පුළුවන්කම ලැබෙන්නේ පින්වත්නි තිහේතුක පුද්ගලයින්ට විතරයි. අකුසල කර්මයෙන් ඒ වගේම දුර්වල කුසල කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබපු ඒ අහේතුක දුගති අහේතුක සුගති දිහේතුක අයට එහෙම මඟපල් ලබන්න බෑ විපාක අනතුරු හින්දා.
එතකොට උග්ගඩිතඤ්ඤ විපර්චාන්න නෙය්‍ය පදපරම කියන මේ පුද්ගල ભેදයේ අනුව ඒ අය ඒ විදිහට උප්පත්තිය ලැබල එහෙම කටයුතු වීම පසුපස්සේ මේ කර්මාන්තරායන් ක්ලේශාන්තරායන් විපාකාන්තරායන් ඒ වගේම ආර්යෝපවාදාන්තරායන් ආඥා වතික්කමාන්තරායන් තියෙනවා. එතකොට කර්මාන්තරාය දැන් තේරෙනවානේ. ඊට පස්සේ විපාකාන්තරාය හේතුක උප්පත්තියක් ලැබෙන්නේ නැතුව වෙනත් හේතුක අහේතුක සුගති වැනි උප්පත්තියක් ලබන පිදිස් තවත් කවුණු ගොඩක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ ආරෝප වාදාන්තරාය ආර්යයන් වහන්සේලාට උපවාද කරපු අය, ආර්යයන් වහන්සේලාට දේශ හිතින් බැනපු අය, ඒ ආරෝපවාදාන්තරා කර්මය කරගත් අය, ඒ වගේම ආඥා වතික්කමාන්තරාය දැන දැනම ඕනෑ කමින්ම වැරදි කරලා ඒවායින් පිරිසුදු වෙන්නේ නැතුව කටයුතු කරන අය, දුස්සීලව කටයුතු කරන අය. එතකොට මේ පිරිස්වලට මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබන්නට බැරි වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට අනතුරුදායක කරුණු කරගෙන තියෙන හින්දා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මුළුමහා සක්වල දිහාම පරික්ෂා කරනවා. දස දහසක් ලෝක ධාතු පරික්ෂා කරනවා. අද පිපෙන්න තියෙන මල් වගේ පුද්ගලයෝ ඉන්නවා. ඒ අය හරියට අද පිපෙන්න තියෙන මල් වගේ උද්ඝටිතඤ්ඤ පුද්ගලයෝ. හෙට පිපෙන්න තියෙන මල් වගේ පුද්ගලයෝ ඉන්නවා, විපචිතඤ්ඤ පුද්ගලයෝ. අද පිපෙන්න තියෙන මල් වගේ තමයි උද්ඝටිතඤ්ඤ පුද්ගලයෝ වහා ධර්මාබෝධය ලබනවා. හෙට පිපෙන්න තියෙන මල් වගේ තමයි විපචිතඤ්ඤ පුද්ගලයෝ. බුදුරජාණන් වහන්සේ පුද්ගල වර්ග ඔක්කොම හොඳට පරිස්සා කළා. එතකොට උද්ඝටිතඤ්ඤ පුද්ගලයෝ, විපචිතඤ්ඤ පුද්ගලයෝ, නෙය්‍ය පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මස්සවනේ කළ වහා ඉක්මනට හෝ විස්තර වශයෙන් කළ දේශනාවෙන් හෝ එහෙම නැත්නම් මේ ආත්මභාවයේ යම් දවසක හෝ උතුම් ධර්මාභෝධය ලැබනවා. හැබැයි පදපරම පුද්ගලයා එහෙම නෙමෙයි. පදපරම පුද්ගලයාට මේ ජීවිතයේ මඟපල් ලබන්න බෑ. ඒ මඟපල් ලබන්නේ අනාගත භවයක. මේ ජීවිතයේ හෝ අනාගත භවයක මඟපල් ලබන්න නම් ඒ වෙනුවෙන් කරගන්න ඕන කවුණු වගේක් තියෙනවා. දැන් මඟපල් ලබන්න තියෙන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙලානේ. සම්මා සම්බෝධිය, එහෙම නැත්නම් පච්චේක සම්බෝධිය, එහෙම නැත්නම් ශ්‍රාවක බෝධිය. මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙලා තමයි මඟපල් ලබන්න තියෙන්නේ. ඒ යන ගමනට උදව් කරන කුසල ධර්ම තියෙනවා. මේ සසරින් එගොඩවන්නට, සසරේ කෙළවරට යන්නට, නිවන් දකින්නට කළ යුතු කුසල කර්ම තියෙනවා. ඒවට කියනවා පාරමිතා කියලා. නිවන් දකින්නට යන ගමනට ඕන කරන පහසුකම් සලසන්නේ මේ පාරමිතා වලින්. එතකොට පින්වත්නි, අපි දැන් මහබෝධිසත්වයන් වහන්සේ ගත්තහම අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමී දම් පිරුවා. මහබෝසතාණන් වහන්සේ අසංඛ්‍ය හතරකුත් සාරා අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරාගෙන ඇවිල්ලා තමයි ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ.
කෙනාගෙන් කෙනාට යන ගමන් මඟ විවිධාකාර වෙනවා. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙන්නේ. දැන් එක දවසක් භාග්‍යවතුන් වහන්සේ දකිනා පිණ්ඩපාතේ වැඩම කරනකොට හිඟාකකා ජීවත් වෙන එක මිනිස්සෙක් බලනකොට මේ හිඟාකකා ජීවත් වෙන්නේ මහා ධනවත් සිටු පුත්‍රයෙක්. කලින් හිටියේ ධනවතෙක්, දැන් ඔක්කොම නැතුව ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මෙහෙම කියනවා ඒ වෙලාවේ, ආනන්ද මේ මහා ධන සිටු පුත්‍රයා ජීවිතේ පළමු වයසේදී තමන්ගේ ධනේ නැති කරගන්නේ නැතුව ඒවා තවත් ආදායම් මාර්ග ලැබෙනේවට ඉදෙව්වා නම් මේ ඉන්න සිටුවරයා මේ නුවර ඉන්න ප්‍රධාන සිටුවරයා වෙනවා. හැබැයි ජීවිතේ පළමු වයසේදී එහෙම නොකර පැවිදි වුණා නම් රහත් වෙලා නිවන් දකින්නවා. මොහුගේ බිරිඳටත් අනාගාමී වෙන්න පුළුවන්කම තිබුණා. ජීවිතේ පළමු වයස අපතේ අවාගත්තා. දැන් ජීවිතේ මධ්‍යම වයසේ තමන්ගේ ධනය කර්මාන්තේම ආරක්ෂා කරගත්තා නම් මේ නුවර දෙවන සිටුවරයා වෙන්න තිබ්බා. පැවිදි වුණා නම් අනාගාමී වෙන්න තිබ්බා. මොහුගේ බිරිඳට සකදාගාමී වෙන්න තිබ්බා. ජීවිතේ මුල් කාලේදී ජීවිතේ මධ්‍යම වයසදීත් ඒ ටික කරගත්තේ නැහැ. ජීවිතේ අන්තිම වයසේදී මේ මිල මුදල් විනාශ කරගන්නේ නැතුව හැකියාවලට යෙදෙව්වා නම් මේ නුවර තුන්වන සිටුවරයා වෙන්න පුළුවන්කම තිබ්බා. පැවිදි වුණා නම් සකදාගාමී ඵලයට පත් වෙන්න පුළුවන්කම තිබ්බා. පැවිදි වුණා නම් සකදාගාමී ඵලයට පත් වෙන්න පුළුවන්කම තිබ්බා.

ගිහිලා වයසටත් ගිහිල්ලා දෙපක්ෂේම පිරිහිලා ගිහිල්ලා මේ මහා ධන සිටු පුත්‍රයාගේ හේතු සම්පත් තිබ්බට ඒ හේතු සම්පත් ඔහුට ප්‍රයෝජනයක් නැහැ. ඒ හේතු සම්පත් වලින් ඔහු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මේ ශාසනයේ නිවන් දකින්නට හේතු සම්පත් තිබිලත් ඒ හේතු සම්පත් වලින් ඔහු ප්‍රයෝජන ගත්තේ නැහැ. පින්වත්නි, ඔය ඇත්ත ඔබේ හේතු සම්පත් වලින් ප්‍රයෝජන ගන්න ඕන. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. සතියෙන් ඉන්න ඕනේ, සම්පජාන්නයෙන් ඉන්න ඕනේ, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරගන්නට ඕනේ. හොඳට භාවනා වඩමින් ශක්තිමත් වෙන්න ඕනේ. හැම දවසේම උදේ පාන්දර හතරටවත් ඔය ඇතු භාවනා කරන්න පටන් ගන්න ඕන. දහසක් බුදුවරුන් බුදුවන ඒ අරුණෝදය ඉතාම විශිෂ්ට ප්‍රතිඵල හැමෝටම ලබා දෙනවා. කම්මැලි නැතුව ඔය ඇත්තු උදේ පාන්දර භාවනා එහෙම කරන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනා කරනවා මේ සසරින් එගොඩ වෙන්නට යන ගමනට ඒ අවශ්‍ය කරන දේවල් ටික සිද්ධ කරගන්න කියලා. දැන් ඔය ඇත්තු එහෙම කම්මැලි වෙන්නේ නැතුව අවශ්‍ය කටයුතු ටික සිද්ධ කරගන්නට ඕනේ. දැන් එක්තරා දවසක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පංචමේ ආනන්ද ආනිසංස පුබ්බ යෝගාවචරේ නිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාදේති. නෝචේ නිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාදේති. අත මරණ කාලේ අඤ්ඤං ආරාදේති. අත දේවපුත්තෝ සමානෝ අඤ්ඤං ආරාදේති. අත බුද්ධානං සම්මුඛී භාවේ කිප්පාබිඤ්ඤෝ හෝති. අත පච්චමේ කාලේ පච්චේක බුද්ධෝ හෝති. ආනන්ද, කලින් භාවනා කරපු පුද්ගලයින්ට, ඒ කියන්නේ කලින් භාවනා කරපු පුද්ගලයින්ට කියන්නේ පුබ්බ යෝගාවචරය, එහෙම නැත්නම් පූර්ව යෝගාවචරය කියලා. කලින් භාවනා කරපු පුද්ගලයින්ට ආනිසංස පහක් තියෙනවා. වර්තමාන භවයේදී කලින්ම රහත් වෙනවා. මේ කලින් භවවල හොඳට භාවනා කළ තියෙන අය වර්තමාන භවයේදී කල් වේලාවටම රහත් වෙනවා. මොකද උග්ගටිතඤ්ඤ වෙන්නට ඒ ඇයට හේතු සම්පත් තියෙනවා. කලින් භවවල පූර්ව යෝගාවචරයෝ, පූර්ව යෝගාවචරයෝ, ඒ වගේම පූර්ව භාග ප්‍රතිපදාව, මේ වගේ නම් වලින් කියන විස්තර ඔබ දැනගෙන ඉන්නට ඕනේ. කලින් භාවනා කටයුතු කරලා තියෙන අයට වර්තමාන උප්පත්තියේදී කලින් රහත් වෙන්න බැරුව ගියොත් මානසන්න වෙලාවේදී හරි රහත් වෙනවා. එහෙමත් රහත් වෙන්න බැරුව ගියොත් දේවපුත්‍රයෙක් වෙලා හරි රහත් වෙනවා. එහෙමත් රහත් වෙන්න බැරුව ගියොත් බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා වහාම රහත් වෙනවා. එහෙමත් රහත් වෙන්න බැරුව ගියොත් අනාගතයේදී පසේ බුදු කෙනෙක් වෙනවා. පූර්ව යෝගාවචර සූත්‍රයේදී බුදුචානන් වහන්සේ එහෙම දේශනා කළා. එතකොට කලින් හොඳට භාවනා කරලා තියෙනවා නම් කලින් භවවල ඒ අය වර්තමාන උප්පත්තියේදී රහත් වෙනවා. එහෙම බැරුව ගියොත් දෙවි කෙනෙක් වෙලා රහත් වෙනවා. එහෙමත් බැරුව ගියොත් පසේ බුදු කෙනෙක් හරි වෙනවා. ඔය ඇත්තුයි මාර්ගයේ ඉස්සරහට යන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඒ වෙනුවෙන් ඔබට තියෙන්න ඕනේ පාරමිතා බලය. ඒ වෙනුවෙන් ඔය ඇත්තු පාරමිතා සම්පාදනය කරගන්නට ඕනේ. පාරමිතා සම්පාදනය කරගන්නවා කිව්වහම ඔබ ළඟ තියෙන්නට ඕනේ
නිවන් දකින්නට අවශ්‍ය

කරන දාන සීල ආදීයේ විශිෂ්ට ගුණ ධර්මයෝ සංසාරයෙන් එතරවන්නට යන ගමනේදී ඔබගේ ඔය සනයක් සනයාපාසා හේතුන්ගෙන් ඇතිව නැතුව යන නාම රූපවලට හොඳ ප්‍රතිඵල ලබා දෙමින් නැතිවන හැම සනේකම නැවත හටගන්වන්නට බලපාන කර්මයේ විදිහට විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ඔබ තුල තියෙනට ඕන. පාරමිතා පුරන්නට ඕනේ. ඒ පාරමිතා පුරනකොට පින්වත්නි, දානේ සීලේ නෙක්ඛම්මේ ප්‍රඥාව වීර්ය ඉවසීම සත්‍යවාදී බව අදිස්ථාන මෛත්‍රී උපේක්ඛා මේ හැම විදිහකින්ම ආනිසංස ලැබෙන කටයුතු කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේලානම් බෝසත් අවදී පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා විදිහට එක පාරමිතාවක් තුන් විදිහටම සම්පූර්ණ කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පාරමිතා උපපාරමිතා විදිහට සම්පූර්ණ කරගන්නවා. ශ්‍රාවකයන් වහන්සේලා පාරමිතා විදිහ තමයි සම්පූර්ණ කරගන්නේ. පාරමිතා සම්පූර්ණ කරගන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි, කෙලෙස් දුර්වල කරගන්නට ඕන. ඒ වෙනුවෙන් ඔය ඇත්තෝ කුසල ධර්මයන් දියුණු කරගන්නට ඕන. කුසල් වඩන්නට ඕන. ඒ කුසල් වඩමින් ඔබ ඔබට අවවාද කරගනිමින් ඔබව ධෛර්යමත් කරගන්නට ඕනේ. නිවන් මඟ පතාම අවශ්‍ය කටයුතු කරගන්නට ඕනේ. පින්කම් කරගත්තාම මේ කුසල බලයෙන් මම මතු භවයේදී තියුණු නුවණ ඇති කෙනෙක් වෙම්වා, සිහි ඇත්තෙක් වෙම්වා, කම් සැපට අහු නොවන කෙනෙක් වෙම්වා, කටයුත්තේ දක්ෂයෙක් වෙම්වා, නිවැරදි ප්‍රබල දෘෂ්ටියක් නිවැරදි දැක්මක් තියෙන කෙනෙක් වෙම්වා, වීරිය ඇත්තෙක් වෙම්වා, වස්තුව තියෙන දන් දෙන තියුණු නුවණක් තියෙන සූර ස්ථීර හිත් තියෙන, තමන් ගැන අනුන් ගැන දෙවි දෙගොල්ලෝ ගැනම හිතන, දීර්ඝ කාලයක් ජීවත් වෙන ලෙඩ රෝග නැති වාසනාව ඇති ලස්සන වර්ණයක් තියෙන පිරිවර තියෙන කාය බලයක් තියෙන කීර්තිය තියෙන ඉවසීම තියෙන කෙනෙක් වෙම්වා. මම මේ ආත්මභාවයේදී සද්ධාව ඇත්තෙක් දන් දෙන්නෙක් වෙම්වා, කාමයන්ට නොඇලෙන කෙනෙක් වෙම්වා, පාප ධර්ම වලට ලැජ්ජාව ඇති බය ඇති කෙනෙක් වෙම්වා, කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙම්වා, කුසලයට කැමති කෙනෙක් වෙම්වා, පංච සීලය ආදී රකින්න කෙනෙක් වෙම්වා, ලෝභේ නැති කෙනෙක් වෙම්වා, ක්‍රෝධේ නැති කෙනෙක් වෙම්වා, ඍජු සිත් ඇත්තෙක් වෙම්වා, ඉරිදී බලයේ හැකියාවන් ඇත්තෙක් වෙම්වා, ප්‍රමාණ කරන්න බැරි ගුණනුවණ ඇත්තෙක් වෙම්වා, ලෝකය ප්‍රශංසා කරන කෙනෙක් වෙම්වා, සත්පුරුෂයන්ගේ ගුණ දන්න ගුණවතුන්ට ඇලුම් කරන නිවන් දකින්නට සුවසේ කටයුතු කරගන්න පුළුවන් කෙනෙක් වෙම්වා. ඒ විදිහට පින්වත්නි, හිතමින් ඒ දේවල් ලැබෙන විදිහේ ආනිසංස ලැබෙන කුසලයේ හැසිරෙන්නට ඕනේ. ඔය ඇත්ත දන් දෙන්නට ඕනේ. දන් දෙමින් දානේ ආනිසංස ලබන්නට ඕනේ. සිල් රකින්නට ඕන, සීලේ ආනිසංස ලබන්නට ඕන. නික්කම්මේ ප්‍රඥාව වීද ඉවසීම සත්‍යවාදී බව අදිස්ථානයේ මෛත්‍රීය උපේක්ෂාව මේ විදිහට පින්වත්නි සියලු පාරමිතා ඔබ සම්පූර්ණ කරගන්නට ඕනේ.
පාරමිතා සම්පූර්ණ කරගන්නට ඕනේ. මුලින්ම තියෙන දාන පාරමිතාව දන් දෙන්නට ඕනේ. තමන් සන්තකයේ තියෙන දේවල් දන් දෙන්නට ඕන. ඒ වගේම උපපාරමිතා විදිය තමන්ගේ ලී යට මස්නහර ආදිය පරමත්ත පාරමිතා විදියට අවශ්‍යයට තමන්ගේ ජීවිතයේ ඒ විදියට පාරමිතා පුරන්නේ. ඊට පස්සේ සීල පාරමිතාව. සීල පාරමිතාව කිව්වහම තණ්හා දුෂ්ටි මානයන් නැති කරගන්න පුළුවන් විදියට සිල්වත්ව කටයුතු කරන්න ඕන. තණ්හා දුෂ්ටි මානයන් නැතිවන ප්‍රතිපත්තියක සීල ප්‍රතිපත්තියක හැසිරෙන්නට ඕනේ. ඊළඟට නික්කම පාරමිතාව. නික්කම පාරමිතාව කිව්වහම කාමයන්ගෙන් වින්වෙන වැඩපිළිවෙලක ඉන්නට ඕන. ඊළඟට ප්‍රඥා පාරමිතාව. ප්‍රඥාව උසස් නුවණක් තියෙන්නට ඕන. චින්තාමය ප්‍රඥාව, සුතමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව කියලා ප්‍රඥාව තුන් ආකාරයක් වෙනවානේ. එතකොට නිවැරදි දේ ගැන කල්පනා කරන, අනුන්ගෙන් උපදෙස් ලබන්නේ නැතුව තමන්ම කල්පනා කරලා ඇති කරගන්න ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ අනුන්ගෙන් අහලා උපදෙස් ලබාගෙන ඇති කරගන්න ප්‍රඥාවට. භාවනාමය ප්‍රඥාව කියන්නේ භාවනා කරමින් ඇති කරගන්න ප්‍රඥාවට. ඒ විදිහට ප්‍රඥාව ඇති කරගන්නට ඕනේ. ප්‍රඥාව ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා. හේතුක ප්‍රතිසන්දියක් ඕන, ප්‍රඥාව පතා කරපු පින් තියෙන්න ඕන, හොඳින් වැඩුණු අඟපසඟ ශරීර තියෙන්න ඕන, නිරෝගී බව තියෙන්න ඕන, ප්‍රඥාව ආවරණය කරන අතීත අකුසල කර්මයන් නැති වෙන්නට ඕනේ, විවිධ ශිල්පශාස්ත්‍ර දන්න කෙනෙක් වෙන්නට ඕනේ, නුවණ මෙහෙවා කටයුතු කරන්නට ඕනේ, දහම් දෙසන්නට ඕනේ, දහම් අහන්නට ඕනේ, ගැඹුරු ධර්මයේ කල්පනා කරන්න ඕනේ, ශාස්ත්‍රීය කටයුතු වල යෙදෙන්න ඕන, මේ වගේ ප්‍රඥාව ඇති කරගන්න කටයුතු වල යෙදෙන්න ඕන. ප්‍රඥාව ඊට පස්සේ වීර්ය. ඔය හැත්තෝ අකුසල දුර්වල කරමින් කුසලයේ තුල ශක්තිමත් වෙන්න වීර්ය ඇති කරගන්නට ඕනේ. වීරවන්තයෙක් වෙන්නට ඕනේ. සතර සම්‍යක්පදම් විහිදී ඔබ තුල තියෙන්නට ඕනේ. ඊට පස්සේ පින්වත්නි, සාන්ති පාරමිතාව, ඉවසීම තියෙන්නට ඕනේ. අර සාන්තිවාදී ජාතකයේ රජතුමාගේ කතාව වගේ, සාන්තිවාදී තාපස්තුමාගේ අත් දෙක කකුල් දෙක නහය කපපු කලාඹුරත්තුමා, නිරේත අවීචියට පණ පිටින් යනකොට තාපස්තුමා ඉවසීම හොඳට පුරුදු කරලා තිබ්බේ. ඉවසීම හොඳට පුරුදු කරන්නට ඕනේ. ඒ වගේම සත්‍යවාදී බව, ඇත්තම කතා කරන්නට ඕනේ. බොරුවක් කියන්නම හොඳ නැහැ. කිසිම වෙලාවක බොරු කියන්න හොඳ නැහැ. සත්‍යවාදී වෙන්නට ඕනේ. ඇත්තම කතා කරන්නට ඕනේ. සත්‍යම කතා කරන්නට ඕන. ඇත්ත කතා කරන්නට ඕන. ඒ වගේම අදිෂ්ඨානයේ තියෙන්නට ඕනේ. අදිෂ්ඨාන පාරමිතාව. සත්පුරුෂ පින්වත්නි, මගපල් ලබන්නට යන ගමනේ මේ දාන සීල භාවනාදී මේ දේවල් මිච්චරක්කල් කරනවා, මේ විදිහට කරනවා, අඩු නොකොට කරනවා, ඒ විදිහට හොඳ අදිෂ්ඨාන ශක්තියක් තියෙන්නට ඕන. ඒ වගේම මෛත්‍රී පාරමිතාවත් ඕන. සීල සත්වයින්ට මෛත්‍රිය පතුරවන්නට ඕන.
සියලුම සත්වයින්ට මෛත්‍රිය පතුරවන්නට ඕන. මෛත්‍රී භාවනාවට ආනිසංස 11ක් තියෙනවා. ඊළඟට උපේක්ඛා පාරමිතාව සම්පූර්ණ කරගන්නට ඕනේ. උපේක්ඛා පාරමිතාව ඔය ඇත්ත තුල ඇති කරගන්නට ඕන. හැම වෙලාවෙම සියලු සත්වයෝ ගැන මැදහත් ස්වභාවයක් තියෙනට ඕන. හිතවත් අහිතවත් හැම කෙනෙක් සම්බන්ධවම සියලුම සංස්කාරයන් ගැන මැදහත්කමක් තියෙනට ඕන උපේක්ඛා පාරමිතාව. මේ විදිහට පින්වත්නි පාරමිතා 10ක් තියෙනවා. ඒ පාරමිතා 10 විස්තර වශයෙන් හොඳට දැනගෙන පිළිපදින්නට ඕනේ. ඔය ඇත්තෝ පාරමිතා සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට තමයි මේ උග්ගටිතඤ්ඤ විපේතඤ්ඤ නෙය්‍ය පදපරව මේ පුද්ගල ભેද හැදෙන්නේ. අනතුරු වලින් වැලකිලා ඔය ඇත්තන්ගේ නාම රූපයෝ ඊටාම සුදුසු විදිහට මගපල් ලබන්න පුළුවන් විදිහට පින්වත්නි සකස් වෙන්න නම් ඔය ඇත්තෝ ඒ தത്വයට පත් කරන බුද්ධ කාරක ධර්ම කියන මේ පාරමිතාදිය කරගන්නට ඕනේ. උදේ ඉඳන් රාත්‍රියේ දක්වා මුළු ජීවිතේම පින්වත්නි ඔබ පින්කමක් බවට පත් කරගන්න වග බලා ගන්න. ජීවිතේ හැම මොහොතකම පින්කමක් බවට පත් කරගන්න. කරුණා මෛත්‍රිය ආදී පිරුණ උත්සාහය වීර්ය ආදීන් සැදුල්ලත් හැම විදියකින්ම ඔය ඇත්තෝ ඊටාම සාර්ථක වන ලෞකික වශයෙන් සාර්ථක වන දියුණු වන ලෝකෝත්තර වශයෙන් සාර්ථක වන දියුණු වන ඒ වැඩපිළිවෙලේ යන්නට ඕන ඉස්සරහට. මහබෝසතාණන් වහන්සේ නම් නියති විවරණ ලැබුවාට පස්සේ පාරමිතා අදිස්ථාන කරගත්තන් ඊට කලින් අනියති විවරණ කාලේ පාරමිතා සම්පූර්ණ කරගෙන ආවා. නියති විවරණ ලැබුවට පස්සේ බුද්ධකාරක ධර්ම වන මේ පාරමිතා පුරාණ කටයුතු කරගත්තා. අදිස්ථාන කරගත්තා. ඒ අනුව ඒ පාරමිතා සම්පූර්ණ කරගත්තා. ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ ගමන් මඟ ආවා. සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තෝ මගපල් ලබන්නට ඒ පින්බර ගමන යන්න. උග්ගටිතඤ්ඤ අය විපචිතඤ්ඤ අය නෙය්‍ය අය පදපරම අය ලෝකේ ඉන්නවා. හැබැයි මේ පදපරම පුද්ගලයාට උනා දැන් බැරි වුණත් අනාගත භවයක මගපල් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වෙනුවෙන් මේ බුද්ධකාරක ධර්ම වන පාරමිතාසා හැම විදිහකම කුසල කර්ම කරගන්නට ඕන. දාන සීල භාවනා වලට අයත් මේ සෑම විදිහකම කුසලයේ යෙදෙමින් ඔය ඇත්තෝ ඔබේ තත්වය ඉහළට ඔසවා ගන්න. පද පරමනන් නෙය්‍ය දක්වාවත් නෙය්‍ය විපචිතඤ්ඤ දක්වාවත් උග්ගටිතඤ්ඤ දක්වාවත් ඔය විදිහට ඉහළට ඉහළට යන්න වග බලා ගන්න. මේ ශ්‍රාවක බෝධියට එනකොට මගපාල ලැබනකොට එහි අනුපිළිවෙලක් තියෙනවා. ඉහළින්ම වැඩ ඉන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. පිරු පාරමී මහා බලමහිමේ නිසා. ඊට පහළින් වැඩ ඉන්නේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා. ඊටත් පහළින් වැඩ ඉන්නේ සිව්පිරිසිඹියාපත් මහරහතන් වහන්සේලා. ඊටත් පහළින් වැඩ ඉන්නේ ත්‍රිවිද්‍යාලාභී ඒ පංචාභිඥාලාභී මහරහතන් වහන්සේලා. ඊට පහළින් ත්‍රිවිද්‍යාලාභී මහරහතන් වහන්සේලා. ඊට පහළින් කිසිදු ධ්‍යාන අභිඥා ශක්තියක් නැති සුස්ක විපස්සක මහරහතන් වහන්සේලා. ඊට පහළින් අනාගාමි සකදාගාමි සෝවාන් ආදීමි ආස්ථානි පුද්ගල උතුමන් වහන්සේලාගේ මේ ශාසනයේ සෝභමානව බබලනවා. ඒ උතුමන් අතර උග්ගටිතඤ්ඤ උතුමන් විපචිතඤ්ඤ උතුමන් නීය උතුමන් ඒ වාගේම පදපරම පුද්ගලයොත් ඉන්නවා. මේ විදිහට පින්වත්නි පුද්ගල බේද 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නිවන් මාගේ 4 ආකාර පුද්ගල ප්‍රභේද පිළිබඳවයි. පුණ්‍යවන්ත ඔබට අද අපි ධර්මානුශාසනාවන් සිදු කරන්නට යෙත්නේ. සදහැබර සත්පුරුෂ පින්වත්නි නෙත්ති පිම් සදහම් නාලිකා මගින් ධම්ම දක්ෂිනා පින්බර ධර්ම දේශනාවයි අද මේ දේශනා කළ අවසන් වුණේ. පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයෝ
දැන් මේ රැස් කරගත් පුණ්‍ය සම්භාරය ඔබ නමින් මිය පරලොව ගිය සියලුම සාංසාරික නෑදෑයිනට අනුමෝදන් වෙත්වා. ඊනෑ යෝසුකේ සෝපත් ඉක්මම් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉදන් මේ ඥාතීනං හූතු සුඛිතා හොන්තු ඥාතී.

සුකිතා හුන්තු ඥාතයෝ, සිළු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒ සක්‍ර වෛශ්වන දෙතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ සුමන සමන් ආදී සමස්ත දිවරා සමූහයා මේ පින් අනුමෝදන් වේවා. ඔබ සෑම රකිත්වා, දෙවියෝත් නිවනින් සැනසෙත්වා. එකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච

මේ සියලුම පුණ්‍ය සම්භාරියු සසර දුක් නසන්නට නිවන් දකින්නට උපකාරක හේතු සම්පත්ම වීවා. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ක

0: පින්වන්ත ඔබට ආශිර්වාද කරන්නේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලේස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු. තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද නෙතෙෆෙම් සෙනසුරාදා ධර්ම දක්ෂිනාව පවත්වනු ලැබුවේ රත්නපුර දිශාවේ සංඝනායක ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණි කම්මට්ටානාචාර්ය, රත්නපුර පැල්වාඩිය මිනිපුර අමාශාන්ති තපුවනේ අනුශාසක රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය තපුවනේ රතන ගෞරවනීය ස්වාමින් වහන්සේ. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අවසන උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පින මහඟු හේතුවක් වේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කරමු. එවැගේම අපි ඔබට මතක් කරනවා උතුම් වූ බුද්ධ දේශය දඹදිව වන්දනා කරන්නට ඔබ බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඉතින් ට්‍රැවල්නෙත් දඹදිව වන්දනාව ලංකාවේ බොහෝ දෙනෙක් දන්න දඹදිව වන්දනා ආයතනයක්. පසුගිය වසර පුරාවටම සියලු පහසුකම් වලින් සමන්විතව අවබෝධයෙන් වන්දනාව ලබා දුන් ආයතනයක් විදිහට ට්‍රැවල්නෙත් කීර්ති නාමය මේ වන විට සියලු බැතිමතුන්ගේ හදවත්වල රැඳී තියෙනවා. ඔබටත් අවබෝධයෙන් යුක්තව දඹදිව වන්දනාව කරනවා නම් තෝරාගත යුතු එකම තැන තමයි ට්‍රැවල්නෙත් ආයතනය. අමතන්න 0112-863-363ට, එහෙම නැත්නම් 076-716-3872 අංකයට කතා කරලා ඔබට ට්‍රැවල්නෙත් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන්. එවැගේම නෙත් FM රේඩියෝව පොහෝදා වෙනුවෙන් පවත්වනු ලබන ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ විහාරස්ථාන, ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ ප්‍රිය කරනවා නම් ඔබ කතා කරන්න 0774-41-271-272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා ඔබට වැඩිදුර විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා. උතුම් වූ ධර්මානුශාසනාවන් සඳහා ඔබට පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් සබ්බදානං ධම්මදානං ජිනාති කියන දේ ඔබ හොඳින්ම දන්නවා. ඉතින් උතුම් වූ ධර්ම දායකත්වය ලබා දෙන්නට 0774-77-25-214 අංකයෙන් අපේ නෙතෆෙම ආගමික අංශයට සතියේ දිනවල කාර්යාල වේලාවන් හිදී අමතන්න කියලාත් අපි බොහොම ගෞරවයෙන් ඔබට මතක් කරනවා. එහෙමනම් ඔබේ දහම් පහස නිවා ගන්නට දිගින් දිගටම නෙතෆෙම් රේඩියෝව සමග රැඳෙන්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත පාරමිතාව.

Net FM. Net FM. Ferit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිරිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

NIT-FM Spirit Mandebild. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

පිංවත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Ferit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nettefem Ferit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මයේ අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.